0: සුබ දේශනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

සුබම සුබෝදසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. එනං ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. ඔගොල්ලෝ ආදරය කරන ඔගොල්ලෝ බලාගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. එනං ඉතින් වෙනද

0: දිහටම ඔයාට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. හරියට මුදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන
1: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවෙක් මෙන් ඔබේ ජීවිතයේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිරිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: පැඩි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එව මෙහෙව.
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා.
6: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ඉංගෙන්න සර්.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya davas pahema udey hatata
7: The Welcome Show.
6: Anugrahaya.
9: Wartha pita wartha tabana koti 8 NLB tanade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u dæwanta supiritaya galaba dimin rathe samvardhaneta dæwanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
10: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 Supreme Radio.
1: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තෝ අපිට ඒගුල්ලන්ගේ දක්ෂතාය වෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0718-893-89-3 කියන අපේ වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ දක්ෂතාවයක් කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් නම්, සින්දුවක් කියන්න පුළුවන් නම්, සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම සනුල්ල. මගේ පාසල මිනුකඩවල රණසිංහ ප්‍රාථමික විදුහල. දවසක් වතුර වැටලා හිටිය මිනිහෙකුට ගොඩගෙන වලස් පෙට්ටිය උදව් කළා. කවදා හරි මමත් ඔයාට උදව් කරන්න මීයා කිව්වා. කැලේ ඇවිදිනකොට වලස් පෙට්ටිය දවසක් උගලකට වුණා. මේ පංචමේ අනතුර දැක්කා. මේ පෙටිය ඉක්මනට ගිහින් උගලේ ලණුව කපා දැම්මා. මීයාගේ උදව්ව නිසා වලස් පැංච බේරුණා. අන්න යහට පිහිටවීම හොඳ ගති ගුණයක්.
1: හරිම ලස්සනයි. චූටි ළමයි දක්ෂයි කියන කතාව නම් හරියටම හරි. ඒ විතරක් නෙවෙයි, චිත්‍ර අඳින්න පුළුවන්, නිර්මාණ කරන්න පුළුවන් චූටි පොඩිත්තුත් අපි වහන් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ පොඩිත්තන්ටත් අවස්ථාවක් දෙන්න තමයි සුප්‍රීම් රේඩියෝ අපි හදන්නේ. ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන ලිපිණයට ඔයාගේ නිර්මාණයක් හරි චිත්‍රයක් හරි අපිට එවන්න. මං අපෝසරයක් අපේ ලිපිණ මතක් කරන්න. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4.

0: Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: ජීවිතය අපි මොන තරාතිරමක හිටියත් නිපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද? තනිකම දරාගන්න අපිට සිද්ධ වෙනවා. ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ. ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද? සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකාලමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අපි හැමෝ මාසයි ලෝකෙ මොකද වෙන්න කියලා ඉගෙන ගන්න. හැබැයි අපිට ඒකට ඒ රටවල්වල කතා කරන භාෂාවන් ටිකක් පුළුවන් වෙන්න ඕනේ. අපි චූටි පොඩිත්තන්ට කියලා දෙනවා ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි. ජපන් භාෂාව කියලා කියන්නේ හරිම ලස්සන භාෂාවක්. ජපානෙත් හරිම ලස්සන රටක්නේ. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ මේ වෙනකොට අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ භාෂාවක්. මොකද ඉංග්‍රීසි භාෂාව නැතුව අපිට ලෝකෙ ඉස්සරහට යන්න හරි අමාරුයි. අපි චූටි පොඩිත්තන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම ලස්සනට සරලව කියලා දෙනවා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න.
0: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල.
1: කරුණා කරලා මට උදව් කරන්න.
3: Tatsukete kudasai. Tatsukete kudasai.
4: Please help me.
1: Obe namu mukadda?
3: Nama ewa nan desu ka? Nama ewa nan desu ka?
4: What is your name?
1: Mage nama Hana.
3: Watashi no namae wa Hana desu. Watashi no namae wa Hana desu.
4: My name is Hana.

0: Supreme Radio.
1: පුංචි ඔයාලා දැන් දන්නවා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනින් හැම සිකුරාදම ලස්සන වැඩක් කරනවා. මොකද්ද? හැම සිකුරාදම පුංචි ඔයාලට පුළුවන් ලස්සනම ලස්සන කතාවක් අපෙන් අහන්න. එහෙනම් ඉතින් අදත් ඒ විදිහටම තවත් ලස්සන කතාවක් චූටි ඔයාලට කියලා දෙන්න තමයි අපි මේ හදන්නේ. එහෙනම් මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ කතන්දර සිකුරාදා.
2: ඔන්න පුංචි දුවේ පුතේ, අදත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ආවේ. ඔන්න ඉතින් එකෝ මත් එක කාලෙක සිටුවරෙක් තමන්ගේ බිරිඳයි දියණියන් තුන්දෙනයිත් එක්ක ආදරෙන් සතුටින් ජීවත් වුණා. මෙහෙම ජීවත් වෙලා ඉන්න අතරමඟදී මේ සිටුතුමා හදිස්සියේ අසනීප වෙනවා. අසනීප තත්ත්වෙන් ඉන්න මේ සිටුතුමා ටික දවසකින් මිය යනවා. සිටුතුමාගේ මිය යාම නිසා සිටුමැදුරේ අගහිකකම් ගොඩාක් වැඩි වෙනවා. ඉතින් මේ නිසාම සැපවත් ජීවිතයක් ගත කරපු මේ සිටුතුමියටත් දියණියන් තුන්දෙනාටත් හරිම දුක්ඛසේ ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. මෙහෙම කාලයක් ගත වෙනවා. ඉතින් මේ මියගිය සිටුතුමා රත්තරන් හංසයෙක් වෙලා නැවතත් උපදිනවා. ඉතින් මේ රත්තරන් හංසයාට තමන්ගේ පෙර ආත්මය මතක් වෙලා හොයලා බලනකොට තමන්ගේ බිරිඳත් දරුවන් තුන්දෙනා ගැනත් දැනගන්න මේ හංසයා මෙයාලට උදව් කරන්න තීරණය කරනවා. එහෙම හිතපු හංසයා තමන්ගේ රත්තරන් පිහාටුවක් හැමදාම මේ ගෙදර ළඟින් තියලා යනවා. මේ පිහාටුව නිසා දියුණු වෙච්ච මේ සිටුතුමියත් දුවලා තුන්දෙනාත් පරණ සැපවත් ජීවිතේම ගත කරන්න පටන් ගන්නවා. මෙහෙම කාලයක් ගත වෙනකොට මේ සිටුතුමියට අවශ්‍ය වෙනවා ඒ පළාතේ ඉන්න පෝසත්ම කාන්තාව වෙන්න. මෙහෙම හිතපු සිටුතුමිය තීරණය කරනවා මේ රත්තරන් හංසයාගේ ඔක්කොම පිහාටු ටික ගලව ගන්න. ඔන්න ඉතින් පුරුදු විදිහටම රත්තරන් හංසයා ආයමත් මේ ගෙදෙට්ට එනවා. හංසයා ආපු ගමම්ම හංසයාව අල්ලගන්න මේ සිටුතුමිය හංසයාගේ රත්තරන් පිහාටු එකින් එක හැම එකක්ම ගලව ගන්නවා. මේ රත්තරන් හංසයාට තමන්ගේ පිහාටු ටික ගැලවීමෙන් ගතට දැනෙන වේදනාවටත් වැඩිය වැඩි වේදනාවක් තමන්ගේ හිතට දැනෙනවා. ඊට පස්සේ මේ රත්තරන් හංසයා මේ සිටුතුමියටත් දුවලා තුන්දෙනාටත් මේ විදිහට කියනවා.
3: මම තමයි ගියාත්මේ, ඔබේ ස්වාමි පුරුෂයා. මේ ආත්මේ ඔබ විඳින දුක දැකලා මම ආවේ ඔබට උදව් කරන්න. ඔබගේ ඔය ලෝභකම නිසා ඔබ මගේ පිහාටු සේරම ගලවගත්තා. දැන් ඔබ ඔය ගලවගත්තු පිහාටු සේරම කිසිම වටිනාකමක් නැති නිකම්ම පිහාටු බවට පත්වෙනවා. සමාවෙන්න, ආපහු මට කවමදාවත් ඔයාලව බලන්න එන්න වෙන්නේ නැහැ.
2: මෙහෙම කියපු හංසයා සතහටම මෙයාලගෙන් වෙන් වෙනවා. ඉතින් මේ අයට කොච්චර ඌමනා වුණත් ආයේ කවදාවත් මේ අයට මේ හංසයාව නම් දකින්න හම්බුනේ නැහැ.
1: දැක්ක නේද පුංචි දුවේ පුතේ, ලෝභකම නිසා මේ පවුලටම සිද්ධ වෙච්ච දේ. තමන්ට උදව් කරන්න ආපු කෙනාවත් අන්තිමට ඒ අයම නැති කරගත්තා. පුංචි ඔයාලා නම් කවමදාවත් ඔයාට උදව්වක් කරපු අයට නරකක් කරන්න එපා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: Number 20

0: සටදේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
4: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: අද වැඩ ගොඩාක් කළා අපි. ජපන් ඉගෙන ගත්තා, ඉංග්‍රීසි ඉගෙන ගත්තා, ලස්සන කතන්දර ඇහුවා. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තන්ගේ දක්ෂතාවත් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් යුදැස්සන ඉවර කරන්න තමයි යන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. සතියන්තයක් එනවනේ, සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම මතකැතුව මොනවහරි ඉගෙන ගන්නත් ඕනේ. එහෙනම් ඉතින් සතියන්තේ සෙල්ලම් කරලා පාඩම් කරලා සතුටින් ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ සතියන්තයක්.

0: සුදුසුම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: උදහතයි විනාඩි 8යි දැන් වෙලාව. සුබදාසනක් හැමෝටම. සුබදාසනක් ශාමරායිබෝන්.
1: ආයිබෝන් නිපෝ ආයිබෝන්. සුබදාසනක්, සුබ දවසක්.
0: අද ජූනි මාසයේ 26 වෙනිදා සිකුරාදා. දවස් එක්මන්ටම ගෙවිලා යනවා. ජූනි මාස ඉවර වෙන්න හරියටම තව දවස් 3 අදත් එක්ක 3ක් වගේ නේද?
1: හා අනිවාර්යයි.
0: 1යි 2යි 3යි 4යි.
1: අදත් එක්ක 4ක් තියෙනවා
0: නේද? 4ක් තියෙනවා. අදත් එක්ක 4ක් තියෙනවා. එහෙනම් ඉතින් මේ දවස් 4 සාමකාමීව සතුටින් ඉන්න ඕනේ. දැන් මේක දවස් 4ක් කියලා කියන්නේ අතරම කිව්වොත් එහෙම ලুকু නිවාඩුවක් අරගෙන කට්ටිය අලුත් මාසෙකට යන්න ලෑස්ති වෙන්නේ.
1: අනිවාර්යයි, අනිවාර්යයි. ඉතින් මේක හඳාල්ලන්න යන ගමනක් නිති නේද අපි?
0: අහහ.
1: රුදුරු තියෙනවා, බාද

0: තියෙනවා, කඳුළු තියෙනවා නේද, මොනවද නැත්. ඉතින් හැමදේම දරාගෙන ඉතින් විත දරාගෙන අදත් ඉස්සරහට යන ජීවිතය. ජීවිතේ දිනන්න ඔයාට පුළුවන් කියලා අපි දන්නවා. ඉතින් ඒකට වෙරවීරිය වම තමයි හොයාගන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද දරන් ජාතික ලොතරැය මණ්ඩලයත් ඔයාට සහයෝගය දෙන්න බලාගෙන ඉන්නවා.
1: ඒ වගේම තමයි මේ ගමනෙන් අපිට එක මෙල් ඩෝල් එක තනවා කියන එක මතක් කරන්න ඕනේ. මේ දවස්වල තියෙන උන කැස හිඹිරිසාව මේ ඔක්කොටම ඉක්මන් සහනය දෙන්න වෙන කවුරුත් නෙමෙයි. මෙල් ඩෝල් කියනකත් මතක තියාගෙන ඔයාගේ ගමන යන්න ඕනේ.
0: ඉතින් අද සිකුරාද දවස, හැමෝටම ජයග්‍රහී සුබ දවසක් වෙන්න කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද?
1: ඔව්.
0: විවිධ දේවල් වෙනවා.
1: අහහ.
0: විවිධ සම්බන්ධතා සම්බන්ධයෙන් හෙළි වෙනවා.
1: ඔව්.
0: නේද? විවිධ කාරණා සම්බන්ධයෙන් ඉතින් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති තමයි ඉතින් අපිට දවසින් දවස අහන ලැබෙන්නේ. ඒවා ඉතින් ඔහොම තිබුදෙන් ඉතින් අපි අපේ වැඩ ටික කරගෙන යන්.
1: ඒ ආන්දෝලනයත් එක තමයි අපි දවසේම පටන් ගන්න මේ දවස් ටිකේ.
0: එහෙනම් අපිට නිකන් ආන්දෝලනයක් නැත්තම් වැඩක් නැහැ වගේ කුත් තියෙනවනේ ඉතින් නේද?
1: භූමිකම්පා වෙලා සුනාමිත් ඇවිල්ලා ගොඩාක් දේවල් වෙනවා. ඔය මේ ආන්දෝලනාත්මක දේවල් ඇතුළේ.
0: ලෝකේ නේද? ලෝකෙත් වෙනවා ඉතින් ලංකාවෙත් ඉතින් සමහර ලංකාවේ නම් භූමිකම්පා එන්නේ දේශපාලනේ තමයි. දේශපාලනේ නා යනවා, භූමිකම්පා එනවා නේද? සුනි කුණාටු වෙනවා. සමහර පක්ෂ හේදිලම කියලා තියෙනද? හරි, එහෙනම් ජය වේවා, සුබ දවසක් හැමෝටම. මං චාමර,
1: මම නිපුණිකා. හරියට උදේ 10 වෙනකන් අපි ඉන්නවා ළඟටම බැලුවා. අපේ TikTok live එකත් අපි ඇවිත් තියෙනවා. දසිකුරාද නිසා වැඩිපුරම ඔයාලට සින්දු අහගෙන ඉන්න පුළුවන්.

0: Sunavyai Eka Sunavyai Tuna Supreme Radio Supreme Radio Supreme Radio Wagi Hande Wagi Rata
1: Kadana kadana maryak passa ivasimin navata dalaviyana makuluwak men obe jeevitheth ivasima praguna karaganna sanasiri daayaka suba dawasak obata labeyi සිහිනතිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා කඹනි කෝටි 8 එන්එල්වී දනනිතහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
4: මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රුතක් අපිට ගැළපෙන දාන්න හරිද?
2: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: හපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: ඔරු කියනවා. ඉතින් මම තුන් උගලට ඔරු කියන්න බෑනේ.
6: Back to back සින්දු අහන්න.
8: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashiyali. ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
9: අයවත් මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. උදේ 7යි විනාඩි 23යි දැන් වෙලාව. මතක් කරන දේවල් ටිකෝ තියෙනවා. වැස්සනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද?
1: අදන ටිකක් වෙහි බර කාලගුණයක් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ.
0: එහේ සාමාන්‍යයිනේ.
1: ඔව්. බස්නාහිර සබරගමු වයඹ පළාත් වල ගාල්ල මාතර මහනුවර නූරලිය දිස්ත්‍රික්ක වල වැසි ඇති වෙනවා කියලා
0: තියෙනවා.
1: ඒ වගේම ඉතින් සෙසු ප්‍රදේශවල, ඒ කියන්නේ ඌව අම්පාර මඩකලපුව දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි පසරු දෙකෙන් පවන පසු ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. තාමත් ඉතින් මධ්‍ය කඳුකරයට ඔය වගේ ප්‍රදේශවල ඉතින් තද සුළං ඇතිවීමේ අවධානමක් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ.
0: අහා.
1: ලොකු වෙනසක් කියලා නැහැ.
0: ලොකු වෙනසක් වෙන එකකුත් නැතුව ඒ තරේ දසය ගැන ගන්නේ
1: කොහොමද ඉස්සරහට වැසි බර තත්ත්වයක් නැති වෙලා වැසි රහිත තත්ත්වයක් තමයි තියෙන්නේ. වැසි අපේක්ෂාවක් වගේ තියෙයි ඉතුරු කාල ගුණ නැවෙයි කියන්නේ.
0: ඒ කියන්නේ එල්නිනෝයි කියලාද කියන්නේ?
1: එල්නිනෝයි තියෙන්නේ දැන් විශේෂයෙන්ම ඇමරිකාවේ මෙතැන් ප්‍රදේශවලට දැඩි උෂ්ණත්වය ඇවිල්ලා තියෙනවා කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා
0: තියෙන්නේ.
1: කොහොමත් ඉතින් ওই මධ්‍ය කඳුකරෙන් උතුරු ප්‍රදේශවලට වගේ නම් කොහොමත් මේ කාලේ පෑවිල්ලා
0: තියෙන්නේ.
1: ඒ නියන් තත්ත්වය කොහොමත් තියෙන එක විදිහටම.
0: ආ
1: මේ නිර්තදිග ප්‍රදේශ සහ ඉතින් කොළඹාශ්‍රිත ওই ප්‍රදේශ තමයි ඉතින් මේ නිර්තදිග මෝසමට වැසි කීපයක් හරි ලැබෙන්නේ. බලමුකු ඉතින් නේද කොහොමද වෙන්නේ කියලා ඉතින් අපි.
0: දැන් ඉතින් චාමර ලින්දක් කපා ගන්න ගියත් වෙන ගානක් වියදම් කරන්න වෙනවානේ.
1: අනිවාර්යයෙන්.
0: ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි
1: මේ නෑ තුවට අතින් ඕනක් කපා ගන්න පුළුවන් ඉතින්. පවුල කට්ටිය එකතු වුණා. පවුල ඉන්නවනේ කී දෙනෙක් ඉන්නවද? හතරක් ඉන්නවනේ.
0: මේ වතුර එනකන් යන්නට කපන්නත් එපැයිනේ චාමර.
1: නැත්තම් ඉතින් අපි වතුර එනකන් කපන්න නෑතුව.
0: ඉතින් එහෙම අමාරුයි. අපේ ගෙදර නම් ඉතින් ලේසින් ගන්න පුළුවන්. මොකද එහා පැත්තේ ගඟේ පොඩක් පොඩක් අරමුමක් අගලා වතුර ටික එනවා. ඒක වෙනම කතාවක්.
1: බොන්න බැරි. අඩි පහක් හැරුණා නම් ඇති.
0: අඩි පහක් කරන්න ඕනේ නෑ චාමර. අඩි තුනක් කරලා හැරුවා පස්සේ ඇති.
1: ඩග්ගා වතුර. මොකද ලින් ගඟේම බිවන
0: ඉවරනේ. ඒක තමයි මං කියන්නේ. දැන් අපේ පැත්තේ මං කියන්නේ දැන් අනිත් කට්ටියනි දකේම හරනවා නම් පොඩක් ගැඹුරට හරන්න
1: එපා. දැන් සාමාන්‍ය අපි අර ලොකු ලින් හරන අඩුයිනේ නිපුනේ. නලලින් වලට නේ අපි යොමු වෙලා
0: තියෙන්නේ.
1: ඔව්. එතකොට අඩි 100 110 120 150 එහෙම යනවා. ඉතින් ප්‍රදේශයේ අනු වතුර තියෙන තැන හොයාගෙන.
0: හැබැයි සමහර يعني ගම්පල
1: සමහර ඒවා නිකන් බොරතෙල් හොයාගන්න වගේ යටට යනවා කියන්නේ. කළු ගල විදලා
0: යටටම යනවා වතුර ටික හොයාගෙන.
1: පෘථුවි කබලටම කබල පහු කරලා යනකම් කිලෝමීටර් 30ක් විතර තියෙනවා මම හිතන්නේ කබල විතරක්
0: පෘථුවියේ. සාමාන්‍ය gedara පරිභෝජනයට වතුර ගන්නකොට චාමර දැන් ඔය ලින්ද හරියට සකස් කරගන්නවානේ. අර ලින්දට අවශ්‍ය කරන මේ අර මොනවාදන එකට කියන්නේ අර සිලින්ඩර් එහෙම දාලා
1: pH එකේ හොතර තියෙන්න පැ බීමට වතුර ගන්න
0: නේද? ඔක්කොම ටික හදනවානේ
1: ඉතින්. ඉස්සර නම් කළු ගල් වලින් තමයි ලින් බැන්දේ. දැන් ඒක සිලින්ඩර් ලින්දර වලට මාරු වෙලා තියෙනවා. ඉතින් තාක්ෂණයේ දියුණු වෙලා වෙලානේ. ඉස්සර ඉතින් අර කළු ගල් ලින්දේ වතුර හොඳයි කියලා නිකන් නිල් කැටේ වතුර කියලා නිකන්නේ සමහර ලාට බිල්ලින්දේ උංගන.
0: දැන් සිමෙන්ති පාටට වතුර තියෙනවා.
1: දැන් සිලින්ඩර් පාටට වතුර
0: තියෙනවා. ওই පාටට වතුර තියෙනවා. හැබැයි ඉතින් ඒකට ලොකු වියදමක් යනවානේ චාමර. අපිට හිතා ගන්නත් බැරි විදියක් විදියේ වියදමක් යනවා. ওই වියදම් පියව ගන්නත් ඉතින් අපිට විදියක් හොයා ගන්න ඕනේ. මොකද දැන් ගොඩක් වෙලාවට ගම්බද ගෙවල් වල නම් අනිවාර්යම චාමර ලින්දක් කැපෙනවානේ.
1: තමන්ගේ කියනවානේ ඉතින් නේද?
0: ලින්දක් තියෙනවා සහ අලුතෙන් ගයක් හදනවා නම් තමන්ට මේ ටැප්ලයින් දෙන්නත් ලින්දක් කපා ගන්න එක තාම කරනවා
1: ගොඩක්
0: අය. ඉතින් එහෙම කරන කට්ටියට ඉතින් ඔය ලින්ද හාලා ඉවර වෙලා ඒකට ඔය කියන සිලින්ඩර් එහෙම දාලා ඉවර වෙලා ඔක්කොම ටික් කරගන්න ලක්ෂ දෙකකට විතර කිට් වෙන්න ඊටත් වඩා වැඩි සමහරක් කියයි හරියටම ඔක්කොම ටික්
1: කරලා සිලින්ඩරට විතරක් වගේ ගණන් යයි නේද?
0: ඔව් සිලින්ඩර් වලට විතරක් ඒ ගණන් විතරයි. එතකොට දැන් ඔය ටික ඔක්කොම කරගන්න සල්ලි එපායිනේ. ඒක තමයි කියන්නේ අපි අද සම්පත ගන්න කියලා.
1: සල්ලි ඕනේ සල්ලි ඕනේ. ඉතින් අද වියදමට අද සම්පත ලොතරැයි තමයි තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ අපිට.
0: මහජන සම්පත ගන්නව නම් මහජන සම්පත දෙනුම් වාරෙන් තෝරා ගන්න ආරද්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකයෙන් තෝරා ගන්නෝ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමේ රුපියල් 250,000ක මුදල් තෑගෙත් අවසාන අංක හතර ගැලපුවොත් එහෙම රුපියල් 50,000ක මුදල් තෑගෙත් අවසාන අංක තුන ගැලපීමේ රුපියල් 4,000ක මුදල් තෑගෙත් ඔයාලට දිනා ගන්න පුළුවන්කම තේනවා.
1: ඉතින් අද වියදමට අද සම්පත ලොතරැය ගන්න ඔයාගේ ප්‍රශ්න ටික අඩු කරගන්න නේද? හොඳම විසඳුම තමයි ජාතික ලොතරැය මණ්ඩලය මේ හඳුන්වා දීලා තියෙන්නේ.
0: ඔව්.
1: වදන් දැකලා තිනවදර සාමාන්‍ය නලලින් හාරනකොට එහෙම අර යාලා වතුර තියෙන තැන බලන විදිය
0: නමයි
1: ඉරටු කෝටු දෙකක් ඉරටු කෝරු දෙකක් අරන් ඇවිල්ලා බලන්නේ පොල් ගෙඩියකුත් අරන් එනවා. එස් ඒ ඉරටු කෝරු දෙක මෙහෙම තියලා පේන්නේ නැහැ නේද? මෙහෙම විවර ඒක දන්නවද
0: නැහැ.
1: ඒක දන්නේ නැද්ද?
0: නෑ මං ඒක දන්නේ.
1: එහෙම තියෙනවා. ඒක තමයි යාලා වතුර චෙක් කරන්න තියෙනවා දියලා පොළොව අභ්‍යන්තරේ සහ පොල් ගෙඩියෙන් ඒක බලනවා. පොල් ගෙඩිය මුඩ හැර වෙන පැත්ත එහෙම තියෙනවා. විද්‍යාත්මක කාරණා කීපයක්.
0: ඒවා
1: ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. කොහොමරි හාන දන වතුර තියෙනවා ඉතින් ඊට පස්සේ.
0: අලුත්
1: එහෙම දේවල් තියෙනවා ඉතින් නේ.
0: පරණ දේවල් හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් වෙන්න ඇති
1: තියෙනවා. අනිවාර්ය අනිවාර්ය. ඒ වගේ ඇත්තක් ඇති තියෙන නේද? නැත්තම් මේ දේවල් මෙච්චර දිනුණු ලෝකේ කරන්න එක නැහැ
0: නේ. දැන් ඉන්න කට්ටිය නම් ඕක කරන්න ගියොත් එහෙම සමහර ඔලුව කැක්කුම හදාගෙන තමයි නවත්තන්නේ. හරියට ක්‍රමයේ දන්නේ නැහැ නේ. ක්‍රමයේ දන්න කට්ටිය ඉන්නවා
1: හැබැයි ඉවසීමක් නැහැ නේ අපිට නේද? අලුත් පාරම්පරාවට ඉවසීමක් නැහැ. ඒකයි ලොකුම ප්‍රශ්න වෙලා
0: තියෙන්නේ. ඔව් ඊට පස්සේ ඔලුව කැක්කුම දැන් අනික මේ ඔය වගේ දේවල් දැන් කරන්න ගියාම පස්සේ ඇඟේ පතේ වේදනාව මේ හොඳරම වැඩි
1: වෙනවා.
0: ඔය ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න නම් ඉක්මනටම බොන්න මෙල්ඩෝල් දෙකක්. මෙල්ඩෝල් ගත්තොත් එහෙම ඉක්මන් සහනේ වාට ගන්න පුළුවන්කම තියෙනවා.
1: වාගේ ඇඟේ පතේ වේදනාව ඔලුවේ කැක්කුම් නේද හැම දෙයකටම ඉතින් විසඳුම හොයාගෙන එනවා. විසඳුම අරන් එනවා මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න ඔෆිස් එකේ පර්ස් එකේ අනිවාර්යයෙන් ළඟ තියාගන්න ඕන කාඩ් එකක් මෙල්ඩෝල් කියන්නේ.
0: ඒ වගේම තමයි වාට මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් ගැන. සීග්‍රෙන් ව්‍යාප්ත වෙන නවතම සුපිරි වෙළඳසැල් ජාලයක අලුත්ම අත්දැකීම වාට දැන් වෙඳ ගන්න පුළුවන්කම තියෙනවා. මොකද කසාගල පටන් ගත්තේ මාතලෙන්. මාතලේ අතුරු ගෙඩිය, කඩුවෙල, ගරේ මුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල ශාඛා ගණනාවක් තියෙනවා. තවත් ලංකාව ආවරණය වෙන විදිහට ශාඛා ඒගොල්ලෝ ආරම්භ කරන්න සූදානම්ෙන් ඉන්නේ. මොකද යාළ දන්නවා ඔයාට අවශ්‍ය කරනවා කියලා හොඳම බාණ්ඩ අඩුම මිලකට. එහෙම දෙන්නේ ඉතින් වෙන කවුරුත් නෙමෙයි කසාගල ග්‍රීන් සුපර් එක විතරමයි. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙතට අද මේ යන්න පුළුවන්කම තියෙනවා. මේක දැනගන්න 01.2.864.12.12 කතා කරන්න.
1: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ගිහිල්ලා බලන්න වෙනස කොහොමද කියලා.

0: සුප්‍රීම් රේඩියෝ.
1: හා මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන්න නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල, කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 512. සමරුමලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින්. අමතන්න 0672 600 1822.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: එන්න. 40ට දිනුම් අවස්ථා, ආත්ම දෙන කොටු දෙකට 1000.

0: 89.1 89.3 ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙන සේ තබා කන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ.

0: ഇത് വെൽക്കം ഷോ. උදේ 7යි විනාඩි 45 දන් වෙලාව අපි පුවත් පත්සිරස්සල තමයි බලන්න යන්නේ. ප්‍රධාන අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතට.
1: ප්‍රධාන අවධානය යොමු කරන්න ඕනි දේවල් නම් නෙමෙයි මේවා, අපිට කතා කරන්න ගොඩක් තව රටේ දේවල් තියෙනවා. හැබැයි ඉතින් මේවා කතා කරන්න නොකරත් බෑ ඉතින් නේද? හරක් කටාගේ පණ බේරන්න කෝටි 50ක් ඉල්ලලා 20ට අඩු කර කෝටි 12ක් කරා. අල්ලස් කොමිස මුසාවීට කියයි
0: 20ට අඩු කරලායි කෝටි 12ක් කරන් තින්නේ.
1: 20ට අඩු කරලා
0: මොන ඇඩ්වාන්ස් එකද?
1: එහෙම වෙන්නේ නැති නේද? ගාන අඩු කරලා වෙන්නේ නැති. කෝටි 50 අඩු කරලා කොහොම හරි කතා කරලා අඩු කරගන්න නැති.
0: බලන්න නේ කෝටි ගණන් වලින් ඉන්නේ තේ
1: ඒක තමයි. විජේදාසගේ පුත් රකිත සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂ අරුණ රිමාන්ඩ්. ඒක අපි දැක්කයියේ. අතරංගොඩපත්තු පත්ව රැඳවුම් බහරේ සිටි පාතාලකලී සමාජික නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට සහන සැලසීමට රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඒ කෝටි 20ට අඩු කර රුපියල් කෝටි 12ක් නඳුන් චින්තකගේ බිරිඳගෙන් ලබා ගත්තේ යයි කියන හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා නියුක් කළා කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: අත්තරංගුඩ පත්තුරායින් පසු අපි දැක්ක සමහර අයගේ මේ නීතිඥවරු කියලා තිබුණා විවිධ ලෙඩ රෝග තියෙනවා කියලා. අත්තරංගුඩ ගා සමහර අයට තියෙන්න තියෙන හැම ලෙඩක්ම තියෙනවලු කියලා තිබුණා නේද? දැන් අතරම ඉතින් අධිකරණය මගින් අතරංගුට ගත්තාම තමයි අපිට ලෙඩ හොයා ගන්න පුළුවන්. සීටි ස්කෑන් එකක් වගේ නේද?
0: ඒක තමයි තියෙන ඔක්කොම ලෙඩ ටික අපිට මේ හොයාගෙන ඊට පස්සේ
1: රිපෝට් එනවා නේද?
0: අහහ රෝහල් වලට එහෙම ගිහිල්ලා.
1: ඔව් රෝහල් වලින් ගත්ත රිපෝට් ඉදිරිපත් කරනවා. පරීක්ෂණ වාර්තා තියෙනවා. විවිධ ලෙඩ තියෙන ලෙඩ සමහර ලෙඩ අපි අහලත් නැහැ.
0: බලන් ගියාම අපි හොඳයි නේද?
1: අපි කොච්චර හොඳයිද ඉතින් නේද?
0: තාම පොඩ්ඩක් හරි පණකට ගහ ගන්න පුළුවන්
1: ඉතින් තියෙනවා. අපි ඉන්නවා නැති නේද? අපිට කොහෙ ගියත් තියෙන එක ලෙඩ ටික තමයි නේද? හිරේ ඉන්න කුඩු ව්‍යාපාරිකයන් එක්ක 90 දෙවතාවක් කතා කර නායකයෙකුත් ඉන්නවා. ජනාධිපතිතුමා මැති සභේදී කියයි කියලා තමයි වාර්තා කරලා
0: තියෙන්නේ.
1: 90 දෙවතාවක් කතා කරලා තියෙනවලු. දුක සැපහන්න ඔච්චර නේද? ඔච්චර මොකද්ද තියෙන සිනහවන්තකම? 190ක් සමාගම් දෙකකට ආයෝජනය කළයි කියන සිද්ධිය රෝහිත රාජපක්ෂගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි කියලාත් ඔන්න වාර්තා කරලා තියෙනවා. අස්වැසුම ඉදිරියේදී දිලිඳු පවුල් වලට පමණයි ලක්ෂපතියන්ට කඩහිමියන්ට නේද? ඒ අයට වාහන තියෙන අයට ඉතින් ඉදිරියේදී අස්සසුම් හම්බෙන්නේ නැල්ලු.
0: හැබැයි ඒකත් හරියටම වෙනවනම් හොඳයි ශාමර. ඔය දිලිඳු පවුල් කියලා වෙන වෙන මේ සංඛ්‍යා ලේඛන දාන්න නැතු දත්ත ලේඛන දාන්න නැතු ඒක හරියටම මේ දිලිඳු පවුල් කියලා දානවනම් ඒක ගොඩක් හොඳයි. මොකද දැන් පවුගේ කාලේ.
1: දැන් මෙහෙම දෙනව දන්නිට ඇන්නේ. පවුලේ සමාජික අඩු වුණාමත් පවුල දිලිඳුයි වගේ හිතනවා දන්නේ නැහැ ඉන්නේ සමාජික නැති හින්දා.
0: එහෙම වෙන්න පුළුවන් ඉතින්.
1: ඉස්සර කළ පොලිස්රියේ පිරිසකට පහර දීලා කවුද පහර දීලා තියෙන්නේ? මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු 3කට දඬුවම් නියම කිරීම ජූලි 28 වෙනිදා. ඉස්සර කළ පොලිසිය රියකට පහර දීලා තියෙන්නේ. රිය හිටපු පිරිසකට පහර දීලා තියෙන්නේ.
0: වෙලාවට පොලිසියෙන් හිටිය ශාම.
1: අපේ දේශපාලනින් පුදුම ප්‍රශ්න අපිට කතා කරන්න තියෙන්නේ.
0: නිකන් හරි හිතන්න කොතන සාමාන්‍ය මිනිස්සෙක් හිටියා නම් එහෙම මේ මිනිස්සයා මේ ගිහිලා කිව්ව කියලා තේරුමක් වෙන්නේ නැහැ නේද
1: ඉතින්. මෙන්න තව සිරස්තලයක් වාර්තා කරනවා ලංකාදීපේ. ඩෙංගු තවාන් දැමූ 5000කට නඩු. ඩෙංගු ඇති කරලා ඩෙංගුව ගාවක් දාලා
0: තවන් දාලා
1: තරාතිරම නොබලා නීතිය දැඩි ලෙස PHI සංගමයේ කියයි කියලා තමයි වාර්තා කරලා
0: තියෙන්නේ.
1: 5000ක් කියන්නේ නේද කොච්චර බෝ කරලා තියෙනවද නේද ඔතනදී. තෙල් මිල සහනේ අනිවාර්යයෙන්ම ජනතාවට දෙනවා බලශක්ති ඇමතිවරයා කියන්නේ. ඒ වගේම කියලා තියෙනවා එක ශ්‍රේණියට සිසුන් ගැනීමේ නව චක්‍රලේඛයක් ඒ කියලාත් කියලා
0: තියෙනවා.
1: ওই චක්‍රලේඛනම් කීයක් එනවද නේද? 2 ශ්‍රේණියට 5 ශ්‍රේණියට ඔබට ඉතින් විවිධ චක්‍රලේඛනෝ අපි එතන යමු දින මින පුවත් පතර අවධානය යොමු කරන් ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා මෙන්න මේ විදිහට.
0: හරක් කටාගෙන් කෝටි 12ක් අල්ලස් ගත්තයි චරිත් රකිත ජුලි 3 වනදා දක්වා රිමාන්ඩ් කියලා තමයි දින මින පුවත් පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමාගේ රුව සටහන් කරම දාලා තියෙනවා කිසිම අපරාධයක් යටපත් වීමට දෙන්නේ නැහැ. දූෂිතයන්ට දඬුවම් දීමේ පොදු ජන අපේක්ෂාව ඉටු කරනවා. දේශපාලකයෙක් හිරේ ඉන්න කුඩු චාවාරමකට 90 දෙවතාවක් කතා කරලා කියලත් සඳහන් වෙනවා. PTA මේ වසරේදී අහෝසි කරනවා ජනපති මැති සභේදී කියයි කියලා තමයි දින මින පුවත්පත වාර්තා කරන්නේ.
1: ඔව් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තමයි අහෝසි කරනවා කියලා තියෙන්නේ. ඒ ඔවුන්ගේ මේ ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් බවටත් පත් වෙලා තිබුණා. ජනාධිපතිවරයා මැති සභේට ඇවිල්ලා ටිකක් කතා කළා. ඊට ටිකක් කට්ටිය දැනෙන්න නේද? අඩුපාඩු තියෙන ඒවා ගැනත් කිව්වා. ඒ වගේම කියලා තියෙනවා නේද, ලංකා ගමනාගමන මණ්ඩලයට සුබවාදී බලාපොරොත්තුවක් එනවා පොදු මහ ජනතාවට පොදු මගීන්ට කියලා.
0: ලංගමයට බස් 600ක් දෙසැම්බරයේදී කියලා සඳහන් වෙනවා. ඒක නම් හොඳයි ශාවර. මොකද සමහර කාලවලට මේ සමහර තියෙන ලංගම බස්වල යද්දී බය බය කොහෙන් මේ කොහොම මොන කෑලි වැටෙයිද කියන එක. මොකද ඒ තරමටම සමහරක නහයත් කසනට ගාලා
1: කොයි වෙලේ කඩන වැඩිද කියලා බය හිතෙනවා නේද? ඒ වගේම විපක්ෂ නායකවරයාත් ප්‍රකාශයක් කරලා තියෙනවා.
0: චරිත එරෙහිව සජබෙන් විනය පරීක්ෂණයක් කියලා සඳහන් වෙනවා.
1: චරිත අබේසිංහට විරුද්ධව තමයි විනය පරීක්ෂණයක් කරනවා කියලා විපක්ෂ නායකවරයා කියලා කියන්නේ මොහුකද? ඔහු සජබේ හොරණ ආසන සංවිධායකවරයා විදිහට තමයි කටයුතු කරන්නේ. මේ වෙද්දි අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අධිකරණය මගින් අත්අඩංගුවට අරගෙන
0: තියෙන්නේ.
1: ඒ වගේම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීමේ සහනය ජනතාවට දෙනවා කියලා බලශක්ති අමාත්‍යවරයා කියනවා කියලත් වාර්තා කරලා තියෙනවා. මද්‍රව්‍ය ගැනත් කියනවා නේද?
0: මද්‍රව්‍ය තුරන් කිරීමට පක්ෂපාත ભેදයකින් තොරව සහය දෙනවා മന്ത്രി චානක මාදුගොඩ කියයි කියලා තමයි සඳහන් වෙන්නේ.
1: ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි කතා කළා, මේ පිටපිට භූකම්පන දෙකකින් වෙනිසිවුලා වෙනසෙයි කියලාත් වාර්තා කරලා තියෙනවා. ඒත් එකම ඩෙංගු සම්බන්ධන දිනමින පුවත්පත් අවධානයක් යොමු කරලා තියෙනවා.
0: පරිශ්‍ර 70,000ක් පරීක්ෂා කරලා ඩෙංගු පෝගල 5000ක නඩු කියලා තමයි සඳහන් වෙන්නේ.
1: 70,000ක් පරීක්ෂා කරලා තිනවා ඩෙංගු බෝකල 5000කට නඩු 70,000න් 5000කට නඩු පවරලා තිනවා කියලා තමයි කියලා තියෙන්නේ. මැතිවරණයේදී ඇඟිල්ලේ තීන්ත ගෑම නැවැත්වීමෙන් මිලියන 100ක් ඉතිරි කියලාත් දිනමින වාර්තා කරනවා. හෘද රෝග ප්‍රතිකාරවලට මිලියන 1200ක කැත් ලැබ් 4ක් ආරම්භ කරන්න සූදානම් වෙනවල්. පොසොන් සමයේ මිහින්තලයට විශේෂ දුම්රිය සේවයක් යොදවන ඉතා හොඳ වැඩක්. නැත්තම් අපිට බස් එක කෙන්න වෙන්නේ.
0: ඊ අපි කිව්වනේ.
1: අපි කියපේක අහලද දන්නේ නැහැ නේද?
0: ඊ අපි කියපේක අහලයි. අපි කිව්වනේ තියෙම එකක් තිබ්බත් හොඳයි කියලා බාන්න ඉතින් අද්ද මේක දාලානේ ඉතින්.
1: අනේ ඉතින් අහන්නම වැඩේ නේද? සැලසුම් කළ පරිදි උසස් පෙළ අගෝස්තු 10 වෙනිදා සිට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්. දෙක දෙන දවස් කීයක් හිනොත් මේක? මොකද්ද මේ ප්‍රශ්නේ නේද? ඒක තියන්න එපා කියලා ළඟ වැඩි කියලා මම හිතන කවුරු හරි කියනවා ඒක නේද? ඉතින් ඒවා බලන්න ඕනේ ළමුන්ට අසාධාරණයක් නොවෙන විදිහට තියන්න ඕනේ ඉතින් නේ.
0: අර සමහරවගේ කතා වගේ තමයි ශාමර අපෙත් කතා. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් මේ කාලේට එහෙම මේ ප්‍රවාහන සේවයේ දුම්රිය බස්සේ ඔක්කොම දානවා කියලා. හැබැයි අපි කලින් මිදම්ම කියනවා මේ දැම්මොත් මෙහෙම දාන්න ඕනි කියලා. දැම්මට පස්සේ කොහොමද දාන එක අපි දැම්මට
1: පස්සේ. ඇත්ත කතාවනේ පුදුම් බස් රථයක යන්න පුළුවන් උපරිම 59ක් විතරනේ දැන් ආසන තියෙන්නේ. 58ක් කියමුකෝ. කීයක් දානද පොළොන්නරු අනුරාධපුරට කොච්චර සෙනගනවද? පවුලකටත් මදි එක බස් එකක්. පවුලක් ඉන්නවා 100ක් විතර දෙනවා කයි පවුලක නේද? පරම්පරාවෙන් ඉන්නවා 100කට වැඩි. ඉතින් ඒතකොට පරම්පරාවට බස් එකක් දෙන්න ඕනේ එහෙම උනොත්. ඒක කරන්න බෑ, කලමනාකරණය කරන්න බෑ නේද? මෙච්චර දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් තියාගෙන අපිට 1000කට 1200කට විතර යන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යයක් තියාගෙන බස් රථ කීයක් ඕකට දාන්න ඕනේ? මහමඟ අවහිර වෙන දේවල් නේද? අපිට සරල මිනිස්සු විදියට සරල මහ ජනතාව විදියට පුරවැසියෝ විදියට තේරෙන ටික නෝ ටික නේද? ක්‍රිෂ්ණ අඩුවේ ඉන්දියා සාක්ෂිකරුවන්ට සිතාසි කියලා දිනමින වාර්තා කරලා තියෙනවා. ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්නේ. අස්වැස්සම දුප්පතුන්ට හා අන්ත දිලින්දන්ට පමණයි කියලා තමයි දිනමිනත් වාර්තා කරලා
0: තියෙන්නේ.
1: ඔය විදිහට තමයි අද ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා වෙන්නේ. බලමු ඉතින්. හොඳයි ඉතින්, හොඳ යෝජනා කීපයකුත් තියෙනවා. බලමුකෝ ඉතින් මොකද වෙන්නේ කියලා අපි.
0: එහෙනම් ඉතින් අපි එකත් එක්කම කෙටි විරාමයකට යන රැස්. ඒ දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හංගින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. වෙලාව මතක් කරන්න, උදේ 7:48.

0: Supreme Request Friday. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට.

0: වීකෙන්ඩක හැපනින් කරගන්න
1: එතා බෙතාතුර ජනප්‍රිය සිංදු එක දිගට එක පැනට සිනසුනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
0: Supreme Radio Super Hits 20 with Hasita.

0: උදේ හතයි විනාඩි 52 දන් බලාව ඔය තනියෙන් තියෙන හිතවලට ජාමර එලියක් අරන් එන්න දන නිධානයට පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යයෙන්.
0: සමහර හිතනවානේ අනේ මට පෞල් ජීවිත නඩත්තු ගන්න අමාරුයි මට ඒ දේවල් කරගන්න බෑ කියලා. එහෙම කියලා හිතලා පොඩ්ඩක් පැත්තකටලා ඉන්නවානේ. එහෙම පැත්තකටලා ඉන්න අයට සමහරක් විට මේ වගේ එකක් ඇදුනොත් එහෙම අනිවාර්යෙම ඉතයි නෑ. දැන් නම් කමන්නේ දැම්මම බඳිනවා කියලා.
1: අනිවාර්යයෙන්.
0: එනිසා NLB දන නිධානේ ඔයා ගන්න එකට හොඳම උදාහරණ තියෙන්නේ මේ මාසේ 29 වෙනිදාට ආදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ලබා දුන්නා කන්ද උඩරටට. ඒක තමයි හොඳම උදාහරණේ. ඉතින් සමහරකට ඊළඟ කෝටිපතිය ඔයා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දන්න දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්නා කියලා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඍජුවම රජ ඒකාබද්ධ අරමුදලට දන නිධානයට අපි වියදම් කරන සල්ලි තියෙනවානේ. රුපියල් 40ක් වියදම් කළ ගන්නවානේ. අන්නේ 40 මුදල් කීපයකුත් බැර වෙනවා කියන එක මුත් එක්ක කරන්න එපා. තව තව බල බල ඉන්න නැතුව හොයා ගන්න ඕනේ දන නිධානේ වැඩි වැඩි.
1: අනිවාර්යෙන්. දැන් ඉතින් කෝටිපතියන් 20 ලක්ෂපතියන් 10 ලක්ෂපතියන් බිහි කරන අතරතුරේ සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවක් තියෙන අවස්ථා රසක් තියෙනවා ජීවිතේ දිනන්න ඔයාට. ඒ නිසා විශ්වාසෙන් යුතුව ගන්න ජාතියේ මහා ධන සම්පත දන නිධානේ ලොතරැය්‍ය.

උදේට ඇහෙන සද්ද අතරට

0: show.
1: අලුත්යක් වලවුද සනාටයි විනාඩියකයි.
2: ඉන සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB තනදිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය ලොතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතාන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකා.

0: දැක්ක නේද උඩ පැන්නොත් එහෙම බිම වැටෙන්න වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. හරි,
1: උඩ පයින්නකොට මතක තියාගන්න උඩ පයින් කට්ටිය නේද? බිම වැටෙන්න පුළුවන්.
0: ඒ නිසා ගානකට උඩ පනින්න ඕනේ. හරි, අතපය කඩා ගන්න තරම් උඩකට පනින්න ලැස්ති වෙන්න එපා. ගානකට උඩ පනින්න අතට පයට
1: සමහර උඩ පැනපු කට්ටිය ගොඩාක් හිටියා නේද? දැන් ඉතින් විවිධ ලෙඩ රෝග කීකී ඉන්නවා සමහර අය නේ. ඉතින් අලුත් පැයක් ඇවිල්ලා තියෙන්නේ. මේ පැයත් ඔයාලට මතක් කරන්න තියෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔයාලංගෙ ඉන්නවා. හීන දිනා ගන්න ඉතින් වැඩි වැඩියෙන් ටිකට් ගන්න. අරගෙන කෝටිපතියෙක් වෙන්න ඉතින් ඔයාලට පුළුවන්.
0: ඒ වගේම තමයි මේ ගමනෙන් අපිත් එක්ක එකතු වෙනවා මෙල්වා RB 500 ශක්තිමත් බැඳීමකට නම් අනිවාර්යයෙන්ම මෙල්වා පාවිච්චි කරන්න ඕනේ.
1: එහෙනම් ඉතින් අද අපි යමු අම්බස්තලයට නේද?
0: එහෙනම් ඉතින් අපි යනවා රටවට ඇවිදින්න නෙමෙයි එක පැත්තකට ඇවිදින්න.
1: අදත් ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ මිහින්තලාවට. හරි, මිහින්තලය ගැන මං කිව්වන කතා කළ ඉවර කරන්න පුළුවන්කමක් නෑ දවස් දෙකකින් තුනකින් කියලා නේද? විශේෂම දැන් මේ පොසොන් පොය ළඟ එන නිසා අපි දවස් තුනක් මේක දිගට මේ මිහින්තලය ගැන කතා කරන්නේ. ඔයාලට කණින් කොණින් හරි ඇහිලා මේ දේවල් තිබුණොත් ඔයා ගිහින් බලන තැන ඔයාට අවබෝධයක් එනවනේ නේද? අපි දකින්නවා සෙනග වැඩි තැනක ගිහිල්ලා ඔයාට ওই නාමපුවරු කියවන්න වෙලාවක් නැහැ නේද? සමහර ට්‍රිප් යනකොට එහෙම යන්නත් බෑනේ. සමහර ඉක්මන් හදිස්සි තියෙන කෑම බීමටනේ නේද? ඒක නිසා ඉතින් මේවා ටිකක් ඔළුවේ තියාගන්න. එතකොට ඔයාට යන තැනක අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. සිංහලයාගේ බෞද්ධ සංස්කෘතියේ නිජ බිම විදිහට මිහින්තලේ හඳුන්වනවා කියලා මම දැන් දවස් කීපයක්ම කියනවා. අදත් ඒක මම සපත කරනවා. මොකද තවමත් නිපූ මිහින්තලේ කැණීම 100%ක් අවසන් කරලා නැහැ. ඒක නිසා මේ තවත් බලන්න ගොඩක් තැන් අපිට මිහින්තලේ තියෙනවා. ඒවා මතු කරගෙනවත් නැහැ තව පුරාවිද්‍යාවේ. මේ තරම් විශාල භූමියක තමයි මිහින්තල ආරාම සංකීර්ණයේ තියෙන්නේ. මේක ඉතිහාසයේ හඳුන්වන්නේ වැඩිම ස්තූප ප්‍රමාණයක් තිබුණු ආරාම සංකීර්ණයේ විදිහට තමයි මිහින්තලේ හඳුන්වන්නේ. මේක ඇත්තටම ආරාමයක්. මේක ආරාමයක් කොට ආරාම සංකීර්ණයක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඉතිහාස කතාවල සඳහන් වෙන විදිහට මහා පරාක්‍රමබාහු රජතුමා මේ ස්තූප 64ක් පමණ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවලු. එතකොට හිතන්නේ 64ක් ප්‍රතිසංස්කරණය කළා නම් තවත් මහා පොළොවට පස් වෙලා තියෙන නටබුන්වත් හොයාගන්න නැති විදිහේ ශේෂ වෙලා තියෙන ස්තූප කොච්චරක් නම් මිහින්තලේ තියෙනව ඇතිද? පායන් හිමි ලංකාවට ආවට පස්සේ නිපු ඒ වාර්තාවල සඳහන් කරලා තියෙනවා මිහින්තලේ භික්ෂුන් වහන්සේලා 2000ක් පමණ වැඩ හිටියා කියලා. 2000ක් පමණ. හොඳේ හිතන්න. එතකොට 2000ක් පමණ වැඩ විසින්න මේකේ පහසුකම් හදන්න මේ කොච්චරනම් රජදරුවන් කටයුතු කළ ඇතිද? දැන් මං ඊයේ සහ පෙරේද දවස් දෙකේම කිව්වා කොච්චර තැන් වලට අපිට යන්න පුළුවන්ද කියලා. දැන් ඊයේ නතර කරපු තැනින් ආයෙ පටන් ගද්දි අපි විශේෂම මේ කණ්ඩක චෛත්‍යයන් වගේ නතර කරා. ඔයාලට ඉතින් ඊට පස්සේ යන්න පුළුවන්කමක් තියෙනවා මහා සෑයට. මහා සෑයට යන්න කලින් මිහිඳු ගුහාවට යන්න පුළුවන්. ඊට පස්සේ මහා සෑය කියලාත් මේ හඳුන්වන්නේ රුවන්වැලි මහා සෑය නෙවෙයි, මිහින්තලාවේ තියෙන මහා සෑය. ඉතින් ඒකටත් යන්න පුළුවන්. මිහින්තලාවේ තියෙන විශාලතම ස්තූපය තමයි මහා සෑය කියලා කියන්නේ. ඉන් පසු ඔයාට පල්ලෙහාට එනකොට විශේෂයෙන්ම ඔය මේ මිහිඳු සෑය බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් තැන්පත් කරලා මිහිඳු සෑය හැදුවා කියලා තමයි කියන්නේ. තවත් අලංකාර පොකුණක් තියෙනවා. අර සිංහ පොකුණේ වතුර නෑනේ, හැබැයි මේ නාග පොකුණේ වතුර තියෙනවා. නාග පොකුණ බලන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඉතින් එතනින් පල්ලෙහාට යනකොට කළුදිය පොකුණ තියෙනවා. කළුදිය පොකුණ සම්බන්ධයෙන් මම විස්තර ඔයාලට කියලා තියෙනවා. මේකේ වතුර කළු පැහැ නිසා තමයි මේ කළුදිය පොකුණ කියලා හඳුන්වන්නේ. භික්ෂුන් වහන්සේලාගේ ස්නාන පහසුකම් වෙනුවෙන් තමයි පෙර රජදරුවන් මේ දේවල් කරවලා තියෙන්නේ. මම වෙන වෙනම කතා කළා මිහින්තලෙන් ටිකක් එහාට යනකොට ඔයාට කටු සෑයට, ඒ වගේ මිදිකටු සෑයට යන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඉදිකටු සෑය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු මැසීමට ගත්ත ඉදිකටු තැන්පත් කළා තමයි

0: කටුසෑය හදලා තියෙන්නේ. කටුසෑය කියලා මම ඔයාලට කිව්වා, කටුසෑය කියන්න හේතු ජනප්‍රවාදී කතා දෙක තුනක් තියෙනවා. එක කතාවක තියෙන්නේ මේ ආරාම සංකේතනේ හදන්න ගත්ත උදළු ආයුධ වගේ දේවල් තැම්පත් කළා තමයි මේ කටුසෑය හදලා තියෙන්නේ. ඒක නිසා මේ තැන් වලට ගොඩ දෙනෙක් යන එන තැන් ඉතින් අනිවාර්යයෙන්ම වලට යන්න පුළුවන් කමක් තියෙනවා. ගියොත් අනිවාර්යයෙන්ම යන්න මිහින්තලෙන් ටිකක් දුරකට යන්න ඕනේ, ඉදිකටුසය කටුසය වගේ බලන්න. ඒ වගේම මේ රාජගිරිලෙන කන්ද මේ පැත්තට තමයි ඔය යන්න ඕනේ. මේ මං අර කියපු රාජගිරිලෙන කන්ද, ආනේ කුට්ටි කන්ද, මේ වගේ ඇත් විහෙර කන්ද, කඳු ගණනාවක් පුරා මේ මිහින්තල ආරාම සංකීර්ණය විහිදෙනවා. ඒ නිසා විශාල ප්‍රදේශයක් ඔයාට දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා මිහින්තල යන ගමනේදී. එක තැනක්වත් මග නොහැරගෙන පුළුවන් නම් එන්න. මොකද ඊළඟ අවුරුද්දට යන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑනේ. තියෙන රාජකාරී කටයුතු සහ අපේ ඉතින් රටේ තියෙන වාතාවරණයත් මොනවා වෙයිද නෑනේ ඉස්සරහට නේද?
1: මම මේ කල්පනා කරේ චාමර, දැන් හිතන්නකෝ ඔබ හදලා අවුරුදු කීයක්ද කියලා. ඔය අවුරුදු ගානේ
0: දල වශයෙන් කිව්වහම නිපු අනුරාධපුර යුගයේ මුල් සියවස ක්‍රිස්තු පූර්ව යුගයේ මේ කියන්නේ.
1: එතකොට හිතන්නකෝ එච්චර කාලෙක ඉඳන් මේ වෙනකන් තාමත් ඒ සමහර දේවල් නොනැසී තියෙනවා කියලා කියන්නේ. සමහර දේවල්
0: අනිවාර්යයි.
1: ඉතින් මොනතරම් හයියක් ඇද්ද මේ දේවල් වල, මොනතරම් කතා ගොඩක් හැංගිලා ඇද්ද මේ දේවල් වල, අපි දන්න කතා
0: ඉතිහාස කතා කීයක් නම් හැංගිලා ඇද්ද නේද? දෙවන පෑතිස් රජතුමාගෙන් පසුව මහා පරාක්‍රමබාහු රජතුමා තමයි මේ විශාල විදිහටම මේ විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන්නේ. ඒ වනතුරු විවිධ යුගයන්වල අනුරාධපුර පොළොන්නරුව රාජධානීන් නැගම් මේවා හැංගිලා තිබිලා නැවතත් ඒ දේවල් මතු කරගෙන, හැබැයි ඊට පස්සෙත් සියවස් ගණනාවක් ශතවර්ෂ ගණනාවක් මහා පොළොවට පස් වලින් වහගෙන තිබුණා තමයි මේ නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නේ.
1: ඒ කියන්නේ ශාමර, දැන් අපි ගියක් හදුවොත් එහෙම ඒකේ අපිට වැඩි කාලයක් ලොකු කාලයක් තියාගන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඉතින් ඒ අතින් බලද්දී තාම සමහර තැන් වල රාජධානි වල නටබුන් පවා තියෙනවා.
0: ඉතින්
1: හිතන්නකෝ එච්චර නටබුන් පවා ඉතිරි වෙන්න පුළුවන් විදිහට මොනතරම් ශක්තියක් ඒ එදා හදපු දේවල් වල තිබ්බද කියලා මොනතරම්.
0: ඔයා මගෙන් අහුව අර වීඩියෝ එකකට දාලා තියෙන මේ ආරාමේ තාම තියෙනවද කියලා. ඒකේ විදිහටම තියෙනවා තාමනි. ඒක තමයි පුදුම සහගත දේවල් නේද?
1: මේකනේ වගේ ඇහුවේ.
0: ඔව් ගල්ලුලුවස් එහෙමම තාම තියෙනවා.
1: ඔව් ඒව තාම තියෙන විදිහටම හදලා තිනවා කියලා කියන්නේ දැන් අවුරුදු කීයක්ද? අවුරුදු කීයක් ওই දේවල් තියෙනවද? ඉතින් ඒ තරම් දේවල් කරපු රටක ওই දේවල් අපි පරිසම් කරේ නැත්නම් ඉතින් ඒකත් අර අපිට මෙලවදීම පරිසම් දෙනවා වගේ වැඩක් තමයි.
0: මං ඒක අනිපු හැම වෙලාවකම කියන්නේ මේවා මේ බෞද්ධ ආගමික අර්ථයෙන් ගන්නේ නැතුව අපේ මිනිසුන්ගේ විස්කම් නෙමේ තියෙන නේද? කළු ගල් වල කැටයම් කපන්න, කළු ගල් වලින් මේ වගේ නිර්මාණ කරන්න කොහොමද මේ මිනිස්සුන්ට හයියක් ආවේ? කොහොමද මෙච්චර මේ ගල් කණු උස්සලා ගිහින් තිබ්බේ නේද? මේවා මහා විෂ්ම කර්ම වැඩ. ඒක නිසා ඉතින් අනිවාර්යෙන් මිහින්තලයට ගියොත් මේ එකතනක්වත් මග නොහැර බලලා එන්න. ඔය අනකුට ඉතින් විශේෂයෙන්ම මහාචාර්ය සෙන්රත් පරමිතානයන්, ඊට පස්සේ HCP බෙල් වගේ අපේ රටේ නොවුනත් බොහෝ ඉතිහාසඥයින් පුරාවිද්‍යාඥයින් මේවා මතු කරගන්න ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අයටත් පින් අනුමෝදනා කරලා මේ ගමන ගිහිල්ලා ඉතින් මිහින්තලයට දානමානත් කරලා දන්සලුත් වැඳගෙන එනම් පරිස්සමෙන් එන්න කට්ටිය නම් හරි.
1: එහෙනම් ඉතින් අපි මේ කතාවත් එක්කම යන ලෑස්ති එකේ විරාමයකට දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන කියලා ඔයාලට ආරාධනා කරනවා. ආපහු ලස්සන තැනකට ආව එකක් යන්නේ ලබන සතිය අඟහරුවාද. මොකද සඳුදා ඉතින් පෝයනේ. හැබැයි සඳුදාට ඔයාලට අපේ FB page එක පැත්තට ආවොත් නම් එහෙම ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකවත් මතක් කරන ගමන් එහෙනම් අපි යමු කෙටි විරාමයකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්නයි.

0: itulah Supreme Radio. Supreme Radio. Supreme Radio. Makin anda, makin rata.
1: කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවෙක් මෙන් ඔබේ ජීවිතයේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිරිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම් කොහොඳ වර්ගයේ?
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
5: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සම්වේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
10: අයුවන්, මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. රැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

0: උදෑසනයි විනාඩි 24යි දැන් වෙලාව.
1: රට තුල පොහොර හිගයක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ.
0: නැල්ලු.
1: ජාතික පොහොර ලේකම් කාර්යාලය කියලා තියෙනවලු පොහොර අතිරික්තයක් තියෙනවා කියලා.
0: ආ සමහර කෙනාට විකුණ ගන්න බැරි නිසා මේ තාම මේ දාලා නැති නිසා ඉතුරු නැද්ද නැහැ.
1: නෑ පොහොර අතිරික්තයක් තියාගෙන මේ පොහොර ලේකම් කාර්යාලය අපි සංවර්ධිතය වගේ එකක් කියනවත් දන්නේ නැහැ නේද? හරහා වෙන්නේ පොහොර ඉවර වෙන එකනේ වෙන්නේ නේද? කියලා ජනතාවට බෙදා දෙන්න ඕනි. අපි දැක්ක ගොවිය ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තිබුණා නිසි කලට පොහොර නොලැබීමේ ප්‍රශ්නේ. ඒක මේ රජරට මතු නොව ගොඩක් තැන්වල අපි දැක්කා ඒ ප්‍රශ්නේ වෙනවා. හැබැයි ඉතින් පොහොර තියාගෙන ඉන්න හොඳයි නේද? අනිවාර්යෙන්ම පොහොර අතිරික්තයක් තියාගෙන ඉන්න ඕනේ වාලේ. ඔය දෙන්නේ හැබා ගොවි ඉන්නේ හැම.
0: අපි
1: මේ විකාර කතා කරනවා නේද උදේපාන්ද?
0: විකාර
1: කියනවා මෙහෙමයි. ඉතින් දැන් ගොවිතන කියන්නේ නිපු අපේ හොඳ ආයෝජනයක් නේද? සමහර අයගේ හිණියක් තියෙනවා. මම වැඩිය මුදල් ටිකක් මට හම්බුනා නම් මම අඹ වගාවක් දානවා. අඹත් දාන්න පුළුවන් ඉතින් නේද? අඹ හරි මොනෝ හරි අන්නාසි වගාවක් දාන්න.
0: මට hina giye ඔයාගේ වරද්දකනේ මට hina giye වරද්දපු විදිහට ඔයා මූණ හදාගත්තු විදිහට.
1: අඩු පාඩු හොඳයි බලන්න.
0: නෑ මට වගේ මූණ හදාගත්තු විදිහට තමයි සමහර hina giye.
1: දැන් මේ එහෙම වගාවක් හරි දාන්න බලාගෙන ඉන්න කට ඉන්නවනේ ගොඩක් ඉතින් නේද? ඉතින් ඒ අයටත් ජාතික ලොතරැයි මඩල උදව්ව
0: තියෙනවා.
1: වාගේ හීනේ තියෙන්නේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ව්‍යවසායකත්වය සංවර්ධනය කරගන්න නම් වාඩ පුළුවන් කෝටි ගණක දිනුම් අවස්ථ අරගෙන ජයටම වැඩේ පටන් ගන්න.
0: දැන් සමහර අය අපි දැක්ක චාමර විශේෂයෙන්ම දැන් ගම්බද ප්‍රදේශවල වීවගාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හේන් ගොවිතැන් කරන කට්ටිය වෙන්න පුළුවන්. ඒ අය ගොඩක් අය කිව්වේ අලින්ගෙන් කරදර ගොඩක් තිබ්බා කියලා. එතකොට තවත් සමහර කිව්වා මේ අලින්ගෙන් කරදර තිබ්බ නිසාම අපිට හම්බෙච්ච ගානෙන් අපිට අලිවැටක් දාගන්න පුළුවන්කම හම්බුණා. ඉතින් ඒ නිසා දැන් ඒගොල්ලන්ට මේ පුළුවන්කම තියෙනවා කියන හොඳ අස්වැන්නක් එහෙම
1: බය නැතුව වගා කරගන්න පුළුවන් නේ.
0: බය නැතුව වගා කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් හිතෙන් හිතන්නකො තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න සල්ලි කොච්චර ඕන නැහැ කිව්වත් සල්ලි ඕනේ සමහර තැන්වල.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි වත් එක්ක ඉන්නෝ. බය නැතුව ගන්න. මොකද ජීවිතයට කෝටි ගණක දිනුම අවස්ථා ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ. මේ අවුරුද්දේ මැයි මාසයේ 29 වන සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරිත්‍යාගලාභී කඳු උඩරටින් බිහි කළ ඔබ වෙන්න පුළුවන් ඊළඟ වාසනාවන්තය. දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට අරගෙන ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලෙන්. වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැයි අරගෙන ජීවිතේ හීන හැබෑ කරගන්න.
0: දැන් ඉස්සරට වඩා චාමරයි ගොවිපළවල් එහෙම වෙනස් වෙලා නැ තියෙන්නේ. ඉස්සර ගොවිපළවල් වල ලී වැටවල් ගහලා එහෙම තිබ්බට දැන් ගොඩක් කලාවට යකඩ වැටක් එහෙම ගහලා එහෙම අර කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න ලී වැට හැමතිස්සෙම මාරු කරන්නත් අමාරුයි. ඒව මේ නිකන් හරි වේයෝ කෑවොත් එහෙම එතකොට ආපහු ලී වැට කඩාගෙන යන ලේසි සත්තුන්ට එහෙම. ඉතින් එහෙම ඒව තියෙනවා. ඒ ප්‍රශ්න වලට දැන් උත්තර හොයාගෙන තියෙන්නේ යකඩ වලින් එහෙම හදාගෙන ඒව මල් නොබදන විදිහට හදාගෙන හරියට පැස්සුම් කරගෙන නේද වෙල්ඩින් වැඩ කරන කාට හරි කියලා ඒ ටික හදාගෙන එහෙම දැන් ගොඩක් කට්ටිය මේ නවීන තාක්ෂණත් එක්ක ඉස්සරහට යනකම ඉන්නේ. ඇත්තට මේක තමයි වෙන්න ඕනේ. මොකද සමහර කාලවලට චාමර අපි හිතනවානේ අපිට ආ දැන්ට ලීවැටක් තිබ්බහම ඇති කියලා. හැබැයි අපි ලීවැටට වියදම් කරන සල්ලි ටික තියෙනවානේ. සමහර කට අපිට ඒක වියදම් කළා සැරින් සැරේ වියදම් කළා අපිට මේ යකඩ වැටක් හදාගන්න තියෙන වෙලාව තමයි අපි ඒ සල්ලි ටික තමයි අපි අතන්ට වියදම් කරන්නේ.
1: දැන් ලීවැට ස්ථීර නෑනේ නිපු නේද? කාලෙන් කාලට ඔක වෙනස් කරන්න එපා. හැබැයි ඉතින් ඔයා ජීජයි බට වලින් හදනවා නම් එහෙම නේද? ඒ වගේ වෙල්ඩින් කර්මාන්තය හා සම්බන්ධ වෙන යකඩ වලින් වැටක් හදා ගන්නවා නම් ඕක කාල්ප කාලාන්තරයක් තියෙනවා නේද? ඉතින් හැබැයි තියා ගන්න නම් ඔය අනිවාර්යෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් භාවිතා කරලා හදන නිෂ්පාදන තමයි තෝරගන්න ඕනේ. මොකද ඉතින් සවිශක්තිමත් භාවයේ කල්පවැත්ම වැඩි නිසා බය වෙන්න දෙයක් නැහැ ඔයාට. හරි.
0: ඒ වගේම තමයි මේ SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඔයාට පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අනික ආපහු අයියෝ මෙතන පෑසිරා නැහැ, අතන පෑසිරා නැහැ, මේකේ මේ පෑසිච් එක හරි නැහැ. එහෙම මුකුත් කවදාවත් මෙල්වා වලින් ඔයාට අහගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙල්වා පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ ගමන යන අපිට එක මෙල්වා GI බට එකතුලා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: මෙල්වා GI බට අරගෙන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලින් තමන්ගේ වැඩේ කරගන්න නේද? ශක්තිමත් භාවිතින් වැඩි අය යකෙකුඩවත් ගලවන්න නම් බෑ.
0: මගේ හීනක් තියෙනවා චාමර පොඩි පික්නික් එකක් ගන්න.
1: හොඳයි.
0: ඒ කියන්නේ ඒ හීනේ තියෙන්නේ ලස්සන වැවක් ගාව. ටිකක් කොළපාට පිරිච්ච කොළපාට වටපිටාවක් තියෙන ලස්සන තැනක බිමට පොඩ්ඩක් රෙද්දක් එලාගෙන ඈ පොඩි කතාවක් දාගෙන හරි නිදහසේ මොනා හරිකක් කටික වෙලාවක් ගත කරන්න එහෙම පොඩි අදහසක් තියෙනවා මගේ හිතේ. අනික මම ආසාවක් තියෙනවා ඒ මගේ කෑම මේසරේ වෙලාවෙත් කෑම මේස යන්නේ මේනි කෑම මේ පැදුරක් කියලා කියමුකෝ. ඒ කෑම පැදුරට සාමාන්‍යයෙන් චීස් චුට්ටක් තියාගන්න. ඊට පස්සේ ආපහු එතනට ඇපල් ගිඩියක් එහෙම තියාගන්න. ඊට පස්සේ ආපහු තියෙන කෑම ටික තියාගන්න එහෙම ආසාවක් තියෙනවා. හැබැයි ඉතින් මම ගිහිල්ලා බැලුවාම පස්සේ සමහර තැන් වල චාවරේ හීනේ මගේ ඇස් ඉස්සරහම නිකන් බොද වෙලා ගියා වගේ වුණාද? මොකද මේ චීසර ගණන් ඇහුවාම පස්සේ ආ කමන්නේ එහෙනම් චීසර මොනායි ගමු කියලා වගේ මට සමහර තැන් වල ගියා පස්සේ හිතුණා.
1: හිතනවා.
0: හැබැයි කසාගල ග්‍රීන් සුපේ ගණන් එහෙම වෙන්නේ නැහැ.
1: අනිවාර්යයෙන්.
0: මොකද ඉතින් කසාගල ග්‍රීන් සුපේකේ ඔය සමහර තැන් වල අතරමැදි උන්ට වැඩිපුරම ගෙවන්නේ කසාගල ග්‍රීන් සුපේකේ අඩු ගානකට අපිට ඇති තරම් බාණ්ඩ ගන්න පුළුවන්කම තියෙනවා. හරිම අඩුයි. හරිද? ඒ නිසා බය වෙන්න එපා. ඔයාගේ පික්නික් එකක් එමි හීනයක් විදියට තියෙනවා නම් ඒ හීනට යද්දී ඔයාට ඕන තරම් අර නිකන් අර අපි එලාගත්තු පැදුර පිරෙන්නම තරම් අපිට කෑම එහෙම ගන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යයෙන්. එකම තැනකින් හැමදේම ගන්න පුළුවන් නේද? ඒක තමයි වාසිය තියෙන ගොඩක්.
0: ඒ නිසා කසාගල ග්‍රීන් සුපේකට වායන්න ඔයාට අවශ්‍ය කරන හාල් ඉන්දි පිටි පරිප්පු අල ලුණු මේ වගේ දේවල් විතරක් නෙමෙයි ඔයාට පුළුවන් තව ග්‍රොසරි අයිටම්ස් පවා දිවෙණි අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් එකෙන් ගන්න.
1: ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පල ළඟම ශාඛාවට යන්න. කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක් අඩුම මිලක්.
0: එහෙනම් ඉතින් අපි යනවා ඒකත් එක්කම කෙටි විරාමයකට.
1: වෙලාව උදේ 8:31යි දැන්. 89.1
2: 89.3 උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 Fiber Laser, CNC Laser, Plastic Laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011-2-739-188
0: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV දනඩිතහනේ නුතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්.
4: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ බැක්.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
9: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
10: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
8: සුප්‍රීම් මියුසික් සන්දේ.
10: ඉනිදා උදේ 9ට.
9: ඉංගෙන්නම් සර්.
8: 89.1 89.3
11: Supreme Radio.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. උදෑටයි විනාඩි 51යි දැන් බලාව. මෙල් ඩෝල් එකක් ළඟ තියාගන්න ඕනේ මන්න කියන චාමර.
1: අනිවාර්ය ඔෆිස් එකේ පර්ස් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් තියාගන්න. බස් එකේ මනකට හදිසි අපිට තියෙන මේ රස්නියත් එක්ක නේද? තියෙන මේ පීඩනයත් එක්ක මහමඟ දුම්මාරය මේ හැම දෙයක් එක්ක මොළුවේ කැක්කුම වගේ දේවල් ඉක්මනට ඇති වෙන්න පුළුවන්.
2: අනිකීටත් වඩා සමහර මිනිස්සු එනවනේ චාමර. සමහර මිනිස්සු එන්නේ මොළුවේ කැක්කුමක් අරගෙනම තමයි. ඉතින් ආයි කතා දෙකක් නැහැ නිකන් හරි එනවා කියන කියන්නේ ඔළුවේ කැක්කුම දෙක තුන කරනවා කියන එක තමයි.
1: අනිවාර්යයෙන්ම ප්‍රබල වෛරස නේද?
2: ඔව් ඈතින් එද්දි දැක්කත් ඔළුවේ කැක්කුම වැඩි වෙනවා. එහෙම මේ ඔළුවේ කැක්කුමක් එහෙම ඔයාගේ පැත්තට කැරකෙනවා වගේ කියලා තේරෙනවා නම් ඔයා ඊට කලින්ම මෙල්ඩෝල් දෙකක් බීලා පැතකටලා ඉන්න ඕනේ මන්නේ.
1: අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන ඉක්මන් සහනේ සරසනවා. මේ දැන් මේ මට ඊයේ දවසේදී මේ ජාත්‍යන්තර මාධ්‍ය මම දැක්ක වාර්තා කරලා තියෙනවා. අද ලංකාවිත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් රාජ්‍ය සේවකයන් සඳහා ස්මාර්ට් ෆෝන් භාවිතය රට තුළ තහනම් කරලා
2: තියෙනවා.
1: දැන් මේකේ බරපතලකම කියන්නේ නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථන විනාශ කරනවා කියලා තමයි සඳහන් කරලා
2: තියෙන්නේ.
1: තව නීතියට යටත් වෙනවලු දඬුවමුත් හම්බෙනවලු. විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් ආයතනවල සියලු නිලධාරීන්ට ජුනි මාසේ 16 වන දාසේට තමයි ජංගම දුරකථනයේ භාවිතය තහනම් කරලා
2: තියෙන්නේ.
1: එතකොට රජයේ සේවකයොන්ට ජංගම දුරකථන පාවිච්චි කරන්න ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න බෑ. මම හිතන්නේ පොඩි ෆෝන් එකක් දීලාද නේද කතා කරන්න ඕන කතා කරන්න කියලා. මේක හේතු සම්බන්ධයෙන් මම දැක්ක ඔය විශේෂම ජාත්‍යන්තර මාධ්‍යත් වාර්තා කරලා තියෙනවා. මීට කලින් ඔය විවිධ ඒ වගේ සටන්කාමින් ඔවගේ දේවල් අරගෙන තියෙනවලු. සමහර ලාවට ඒ දේවල් කියන්නේ යාලා අර දත්ත බලන්න පුළුවන් ඉන්න තැන් ලොකේෂන් බලන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් වලින් ඔවගේ ප්‍රශ්න එක්ක තමයි යාලා කියන්නේ එහෙම දේවල් කරන්න බෑ කියලා. මේ අවසර දෙන්න බෑ කියලා. කොහොමවත් නීතිය උල්ලංඝනය කළොත් එහෙම නීතිය 1-2-3 වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. යාලතී අපි ඔය භාවිතා කරන මේ විවිධ මෙවලම් ඒවා පාවිච්චි කරන්නත් පුළුවන් කමක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ.
2: එතකොට අනේ ස්මාර්ට් ෆෝන් නැන් ගල වෙලා ෆොටෝ ගහගන්නේ කොහොමද?
1: ෆොටෝ ගහගන්න එකද ප්‍රශ්න වෙලා තින්නේ දැන් අෆ්ගනිස්තානයේ?
2: ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. හිතන්නකෝ මේ මිනිස්සුන්ට ෆොටෝ එකක්
1: හරි ස්මාර්ට් ෆෝන් එකවල තියෙන්නේ ෆොටෝ ගහන්න නෙවෙයි. ෆොටෝ ගහන්න තමයි කැමරා ඇවිල්ලා තියෙන්නේ.
2: මම කල්පනා කරේ චාම හරිද කැමරාව ගන්න සල්ලි නැහනේ. ඒකනේ මම ස්මාර්ට් ෆෝන් එකක් ගන්නෙ. මම කල්පනා කරේ චාමර සමහර පාලකයෝ නිසා මිනිස්සුන්ට කොච්චර දුක් විඳින්න වෙනවද කියන කාරණේ ගැන.
1: ඔව්.
2: ඒ කියන්නේ සමහර පාලකයෝගේ මහ මෝඩ තීරණ සමහර කාලවලට මිනිස්සුන්ව මේ හැම දෙයකින්ම වගේ සීමා කරනවා.
1: එහෙම තමයි නේ පුතේ අපිට ඕනමුත් කියන්න බෑ නිතින් නේද? එහෙම විවිධ දේවල් ලෝකේ තියෙනවා. කොහමරි ඇෆ්ගනිස්තානේ වා ඉන්නෝ නම් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ඉතින් අය අපිට කියන්න එපා මේ කිව්වේ නැහැ නේ කියලා නේද? ඔයාලට මතක කරන්න තියෙන මන්නම් කියන්නේ සමහර තැන්වල තහනම් කරලා දාන්න
2: තියෙන්නේ. කාගේද? ඔයාගේ මුලින්ම තහනම් කරන්න ඕනේ.
1: අපි ඉතින් පාවිච්චි කරනවා කියලා අපි මොනවද පාවිච්චි කරන්නේ? කෝල් එකක් આવත් මේ කතා කරන එක විතරනේ. හලෝ කියන්නේ විතරනේ අපි තැනින්.
2: මේ මතක් කරන අද සම්පත ගැන. අද සම්පත ගත්තොත් එහෙම මේ ෆෝන් එකට දෙකක්ම ගන්න පුළුවන්කම තියෙනවා.
1: අද සම්පත ගත්තොත් ඉතින් ෆෝන් ගන්න පුළුවන්. හැබැයි අද සම්පත හම්බෙන්නේ ෆෝන් ගන්න
2: නෙවෙයි. එහෙම ඉතින් කියන්න එපා.
1: එහෙම මොකද දවසේ වියදම් ටික තියනවා කරගන්න අපිට. ඉස්සල්ලා ඒ ටික කරගෙන ඊට පස්සේ තමයි ජංගම දුරකථනයට යන්න ඕනේ.
2: එහෙම කියන්න එන්න එපා. හරිද? නිකන් හරි හිතන්නකෝ අර ටික ඔක්කොම මේ කරගෙන ඉවරලා මනුස්සයෙක්ගේ තියෙන එකම හීනේ ෆෝන් එකක් ගන්න එකද කියලා.
1: ආ එහෙමනම් කමන්නේ නැහැ. ඉතින් අවශ්‍යතා පෙළගස්සගෙන ගන්න ඕනේ. මොකද මේ ටිකට් එකක් ඇදෙන්නේ ෆෝන් එකක් ගන්නම නෙවෙයි නේද?
2: හරිද ෆෝන් එකක් ගන්න පුළුවන් නේද?
1: මොකද 250,000ක් දක්වා අද සම්පත ලොතරැයියෙන් දිනා ගන්න පුළුවන් ඔයාලට. තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. ණය ටික ගෙවලා ඒ ටික ගෙවලා ඉතුරුණු ටිකෙන් ෆෝන් එකක් ගන්න.
2: ඔව්. මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානාංක හතර ගැන පුවත් එහෙම අද සම්පත ජයග්‍රහකයෙන් තෝරා ගන්නවා කියන එක දන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානාංක හතර ගැන පුවත් එහෙම රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසානාංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගි වගේම අවසානාංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි දිනා ගන්න ලංකම තියෙනවා. ඉතින් අනිකු සසු ත්‍යාග සමග තවත් තෑගි අද සම්පත ලොතරැයි පත හරහා ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: මතක තියාගන්න අද වියදමට අද සම්පත ලොතරැයි තමයි ඔයාට පිහිටට ඉන්නේ. ඔය අද දවසේ තියෙන ප්‍රශ්න ටිකෙන් ඔලුව නිදහස් කරගන්න ගිහිල්ලා ගන්න අද සම්පත ලොතරැයියක් වැඩි වැඩියෙන් දිනුම් අවස්ථා ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ දවස්වල දැන් ඔය ට්‍රිප් යනවා වැඩිනේ. ගංගාවල් වල නාන්න යනවා, වැව් වල නාන්න යනවා, ඔහොම ප්‍රශ්න තියෙනවා. උනත වාර්තා වෙනවා මාදු ගඟේ මේ ඔරුවකට කිඹුල් ප්‍රහාරයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ
2: මාදුගංගේ
1: අයෙක් මරුට කියලා තමයි වාර්තා කරලා
2: තියෙන්නේ.
1: ඒ නිසා දැන් පොසොන් සමයේ අනුරාධපුර පොළොන්නරුවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයකට යන්නේ නේද? ගිල්ල පරිස්සමෙන් හොදේ දන්නති තැන්වල ගිල්ල නාන්නහෙම යන්න එපා. ඊටවසේ ගම්මුල මිනිස්සුන්ට තමයි කරදරේ.
2: මේ TikTok live එක පැත්තෙන් එකෙනෙක් කියනවා ඒ වුණාට ඉතින් කවුද සල්ලි එකතු කරා මතකයි ෆෝන් එකක් ගන්න කියලා.
1: මේ රටේ තියෙන හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්න තමයි ෆෝන් එක.
2: වෙන
1: ආර්ථික ප්‍රශ්නෙම නෑ මේ රටේ මිනිස්සු.
2: නෑ නෑ ඉතින් අනේ අනිත් ටික ඔක්කොම හදාගෙන ඉවර වෙලා මේ මිනිස්සු මේකනේ ඡාමර මිනිසුන්ට තියෙන හීන වෙනයි නේ ඡාමර.
1: අනිවාර්ය අනිවාර්ය.
2: ඈ ෆෝන් එකක් ගන්න ඕනේ. මයික් එකක් ගන්න ඕනේ. ගියා එන.
1: හරි එහෙනම් අපි සින්දුවක් අහන්න යමු.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙ පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: Stephanie Morning Schlager. The Welcome Show.
1: උදේ 9යි විනාඩි 7යි දැන් වෙලාව අපේ දෙවෙනි පැයට දෙවෙනි පැය තුන්වෙනි
2: පැය
1: බෑ බෑ දෙවෙනි පැය ඉන්න බෑ
2: මුලින්ම මේ අපි කියන්න ඕනේ ජාතික ලොතරැය මන් ලැබිත් එක්ක ඉන්නවනේ නේද ජීවිතේ හීනවලට හයි අරන් ආපු හීනවලට වාසනාවේ ශක්තිය අරගෙන ආවේ ජාතික ලොතරැය මණ්ඩලේ ඒ වගේම මෙල්ඩෝල් මේ ගමනෙන් අපිත් එක්ක එකතුලා ඉන්න උන කැස සම්ප්‍රතික්ෂාව ඇඟපතේ වේදනාවට මට ඉතින් අනිවාර්යෙන් මෙල්ඩෝල් ඉක්මන් සහනය සලසනවා ඒ වගේම අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්න කට්ටියකුත් ඉන්නවා මැසේජ් එකක් කියවලා තිනවා WhatsApp හරහා සුබ දවසක් වේවා අයියටත් අක්කටත් ඒ වගේම සියලු දෙනාටමත් කෝටෙන් දිලිත මල්ලි සහ සැවම තමයි මැසේජ් එක කියවලා
1: දී.
2: දිලිතලා කට්ටියවත් එකතු කරගෙන මේ වෙලාව අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා.
1: ඒ වගේම අපේ TikTok live එක පැත්තේ ගොඩක් කට්ටිය ඉන්නවා. ශානිකා ඉන්නවා, රංෂා ඉන්නවා, ශාශි ඉන්නවා, එතකොට සසී ඉන්නවා. තව යාළුවෝ ගොඩක් ඉන්නවා මේ පැත්තේ එකතුලා. ඉතින් යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් ගන්න අපි මතක් කරා. මේ මම ඔයගෙන් දෙයක් අහන්න චාමර.
2: අහන්න බලන්න.
1: ඔයා දැකලා තියෙනවද මේ සමහර කුරුල්ලෝ, ඒ කියන්නේ කපුටෝ, ඒ වගේ කුරුල්ලෝ ගිහිල්ලා කූඹි ගුලවල් උඩ හිටගෙන ඉන්නවා.
2: කූඹි ගුලවල් උඩ හිටගෙන ඉන්නවා මම දැකලා නැහැ.
1: සාමාන්‍යයෙන් කූඹින්ට ඇගේ නගින්න දෙනවා දැකලා නැද්ද? මම එකම එක වතාවක් දැකලා තියෙනවා. ඒක දැකලා තියෙන්නේ අර දෙමලිච්චු ඉන්නේ අපි වැහි කුරුල්ලෝ කියලා කියන්නේ. ආන්ගේ එක කුරුල්ලෙක්ගේ මම දැකලා තියෙනවා. ඉතින් එයාට සුවයක් දැනෙනවා ඇති කියලා මට මේ කතාව ඇහුණාම හිතුණා.
2: මම ඒක ගැන දන්නේ නැහැ
1: අතරම. ඇයි දන්නවද මේ කුරුල්ලෝ ගිහිල්ලා සමහර කුරුල්ලෝ જાති තියෙනවා. සමහර කුරුල්ලෝ જાති අසනීප වුණාම යනවා චාඹර මේ කූඹින් හොයාගෙන. වෙදකමක් කරගන්න යන්නේ.
2: මම හිතන්නේ කූඹි වර්ග ඇති මොකක් හරි නේද? සැර කූඹි ළඟට යන එකක් නැහැ.
1: නෑ නෑ කූඹි වර්ග.
2: නයි කූඹි වගේ ළඟට ගියොත් ඉතින් ලෙඩ නෙවෙයි ඉතින්.
1: නයි කූඹි ළඟට තමයි යන්නේ.
2: ආ එහෙමද?
1: ඇත්තම කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් මේ ක්‍රමය වැඩි වශයෙන් පාවිච්චි කරන චාමර කපුටන්, පොල් කිච්චන්, මයිනන්, දෙමලිච්චන්, ගේ කුරුල්ල වගේ තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. හරිද? ඒ වගේම තමයි මේ මොකද ඔය කරන්නේ? ලයිව් එක පැත්තට එන්නකෝ. ඔයාට පුළුවන්කම තියෙනවා මේක පොඩ්ඩක් හොයලා බලන්න. සාමාන්‍යයෙන් කාක්කෝ එහෙම වැඩිපුර ඉන්නවනේ චාමර කොළඹ. කොළඹ පැත්තේ ඉන්නවා නම් එහෙම ඔයාගේ ගෙදරට කපුටෙක් ඇවිල්ලා නිකන් හරි දිමියෝ ඉන්න තැනකට එහෙම ඇවිල්ලා ඉන්නවා නම් එහෙම ඔයා අනිවාර්යයෙන්ම තේරෙන කන්නේ යාට අසනීපයක් තියෙනවා කියලා. සාමාන්‍ය කුරුල්ලන්ගේ පිහාටු අස්සේ විවිධ පරපෝෂිතයන් හැදෙනවා. ඒ පරපෝෂිතයන් අයින් කරන්න, ඒ වගේම තුවාල, ඒ විතරක් නෙමෙයි හැමේ තියෙන රෝග, ඒ වගේම කැසීම් අඩු කරගන්න මේ කූඹින්ට කියලා පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කූඹි කියලා කියන්නේ කපුටන්ගේ, එහෙම නැත්නම් සමහර කුරුල්ලන්ගේ නිල නොලත් වෛද්‍යවරයා. හරිද? ඒ වෛද්‍යකම හරියටම කරන්න ඕන්න පුළුවන්කම තියෙනවා.
2: හරක්ට මයිනෝ වගේ තමයි නේද?
1: හරක්ට මයිනෝ වගේ තමයි. හැබැයි ඉතින් හැම කූඹියටම කියලා මේ වැඩේ කරගන්න බෑ. මේක කරන්නේ ෆොමිසිනායි කියන කොළේ ඉන්න කූඹි ටික. මේ කූඹි තමයි මේ වැඩේ කරන්නේ. මේ කූඹින්ගේ ඇඟේ තියෙනවා චාමර ෆෝමික් ඇසිඩ් එක. මේ ෆෝමික් ඇසිඩ් එක පාවිච්චි කරලා තමයි

0: මේ කුරුල්ලන්ගේ ඉක්මනටම මේ රෝග සුව කරගන්න පුළුවන්කම තියෙන්නේ. අනික මේ ෆෝමික් ඇසිඩ් එක සාමාන්‍යයෙන් මේගොල්ලන් ගන්න විදි කීපයක් තියෙනවා චාමර. සාමාන්‍යයෙන් සමහර කුරුල්ලෝ ගිහිල්ලා කූඹි ගොලක් ගාව හිටගෙන ඉන්නවා. හිටගෙන ඉඳියට පස්සේ මේ කූඹින් ඇවිල්ලා සාමාන්‍යයෙන් දෂ්ට කිරීම සිද්ධ කරනවා. සමහර කාලවලට මේ තියෙන සමහර කූඹි ඉන්නවා චාමර, මේගොල්ලන්ට දෂ්ට කරනවට වඩා ඒගොල්ලන් කරන්නේ මේ ඇසිඩ් එක මේගොල්ලන්ගේ ඇඟට දාන එක. දැම්මට පස්සේ හිතනවා
1: යාළුවෝ
0: දියරිය වගේ තියෙනවා. ඒක දැම්මට පස්සේ ඒගොල්ලන්ට හානියක් වෙයි, යාට කරදරයක් කරනකම් නෑ කියලා තමයි මේ කූඹි හිතන්නේ. හැබැයි ඉතින් අන්තිමේදී සිද්ධ වෙන්නේ මෙයාලට ඕන කරන්නේ තේකම තමයි කූඹින්ට කියලා ඒ ඇසිඩ් එක විදගන්න එක තමයි මේගොල්ලන්ට ඕන කරන්නේ. ඊට පස්සේ ඇසිඩ් එක විදදට පස්සේ මේගොල්ලෝ ගොඩක් කරාවට ඇඟ පුරා මේක යනකොට මේගොල්ලන්ගේ අර ඉන්න පුකුණු වෙන්න පුළුවන්, මැක්ක වෙන්න පුළුවන්, කිනතුළු වෙන්න පුළුවන්, මේ ඔක්කොම හැලෙනවා. එතකොට හමේ රෝග එහෙම තියෙනවා නම් ඒවට ඉක්මනටම සහනය ගේනවා. එතකොට පිහාටු එහෙම තුවාල වෙලා තියෙනවා නම් ඒ පිහාටු ඉක්මනින් ආපහු ඇතත් අතට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඒ පිහාටු හලාගෙන අනිත් වැඩේට ආපහු තව පිහාටක් එන විදිහට ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. මේ ක්‍රමයට කියන්නේ චාමර ඇන්ටින් කියලා. මේ ඇන්ටින් කියන ක්‍රමය ඇන්ටින් කියන ක්‍රමය නිසාම තමයි මේ කුරුල්ලු ගොඩකට ඉක්මන් සුවය හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ කූඹින්ගේ මේ ඇසිඩ් වර්ගය නිසාම ඔය පරණ වෙච්ච, කැඩුණු, ඒ වගේම තවත් හානි වෙච්ච මේ පිහාටු ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. තවත් රෝග ගණනාවකට මේ කුරුල්ලන්ට ඉක්මන් සහනය අරන් එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා නිකන් හරි දැක්කොත් එහෙම කාක්කෙක් මේ කූඹි ගුලක් උඩ ඉන්නවා එලවන්න ලෑස්ති වෙන්න එපා. එයාලා ඒ කරන්නේ එයාලට වෙනමම සහනයක් ගන්න එක. මොකද සමහර කුරුල්ල ඉන්නවා චාමර, මුලින්ම කූඹියව ගන්නවා. හිතනකො දිමිය කියලා. දිමියව අරගෙන එයා දිමියව හොටෙන් අරගෙන මුළු ඇඟේම ගා ගන්නවා. මුළු ඇඟේම ගා ගන්න දිමිය එක්කෙනෙක්ගෙන් ওই වැඩේ කරගන්න අමාරු කීප දෙනෙක් ගන්නවා. ඒ දිමිය වර්ගෙන් ඇඟේ ගාගත්තට පස්සේ අර තියෙන ඇසිඩ් එක එයාගේ මුළු ඇඟේම ගෑවෙනවා. එතකොට ඉක්මන් සහනය හම්බ වෙනවා. ඒ කියන්නේ ඉතින් අපි නොදන්නවා වුණාට සෝබා දහමේ තියෙනවා එක එක විදිය වෛද්‍යවරු ඉක්මනටම සහනය කියන.
1: ඒකනේ දැන් ඔයා අර කිව්ව ගිහිල්ලා කියලාම කියලා නේද? කොහොමද දන්නේ කියන්නේ නේද?
0: මොකක් හරි විදියකින් කියනවා.
1: කොහොමරි මේ විදියක් ඇති නේද?
0: ඒගොල්ලෝ දන්නවා ඇති නේ චාවර.
1: ඔව් හපන්න එපා. මේ මොකක් හරි කියනද නේද?
0: ඇඟට ගන්න පොඩ්ඩක් කියලා.
1: අර ඩොක්ටර් අපි ගිහිල්ලා කියන්නේ නේද? ලොකු අමාරුවක් නෑ උණ කැස්ස වගේ
0: තියෙන්නේ.
1: ඔව්. එහෙම අමාරුකම් කියනවා. කොහොමෙන් ඇති වෛද්‍යවරයෙක්, ප්‍රධාන වෛද්‍යවරයා එහෙම ඇති නේද?
0: එහෙම ඇති.
1: පංච ප්‍රධාන ඔහොමම ඇති ඉතින් කෝපි ගුලෙත්.
0: බෙහෙත් ප්‍රධානින් ඊට පස්සේ ආපහු වෙනමම ওই බෙහෙත් වලට දැන් අපි දන්නවනේ.
1: දැන් ඕක සත්තු විතරයි කරන්නේ හොදේ. කුරුල්ලෝ විතරයි. නයි කුඹි කුලකට ගිහිල්ලා ලෙඩ තියනවා කියලා කකුල තියාගෙන ඉන්නවා.
0: එහෙම කරන්න එපා. ඒක සත්තුන්ට විතරයි තියෙන්නේ. අපි එහෙම කරන්නේ කිව්වොත් එහෙම ඉදිමගෙන තමයි එන්න වෙන්නේ.
1: අපි සත්තු තමයි. ඒක පක්ෂීන් විතරක් කරන දෙයක්. අපි ගිහිල්ලා ඉතින් ওই වැඩේ කරගෙන එහෙම යන්න එපා. ඊට පස්සේ ආයෙත් බඹරු කෑ වගේ තියෙයි නේද?
0: එහෙනම් අර යන්න ඕනේ චාමර දර කඩි ගාවට.
1: අර
0: කල්ලු ලොකු එකපාරටම පොල් මේ පොල් අර පොල් කොළ තියෙන පොල් කොළ ලං කරාට පස්සේ ටික්ස් ටික්ස් ටික්ස් ගාලා විදින්නේ. දර කඩි අර කළු පාට ලොකු කූඹි.
1: දැල් කඩි කියලා කියනවනේ. දන්නේ නැහැ මම දර කඩි කියලා ආදාහ කරන මොකක්ද
0: කියලා. මම හිතන්නේ වා කියන එක වෙන්න ඇති.
1: අර විසෙක් කෙනා නේද?
0: ඔව් විසෙක් කෙනා. ආන් යාට කියලාම කවා ගන්න ඕනේ මන්නම් කියන්නේ. හරි එහෙම කරනවා නම් එහෙම. එතකොට ඉතින් ලූණු නෙමෙයි මොනා ගෑවත් ඒක ඇක්කුපණක් අඩු වෙන්නේ නැහැ. ලොකු වෙලාවක් යනකම්.
1: බොරු කියන මිනිසුන්ගෙන් එනක් දාන්නු නැඟවලුට දැල් කඩි.
0: හරි එහෙනම් ඉතින් ඔන්න කුරුල්ලොත් මේ විදිහට සෝබා දහමෙන් උදව් ගන්නවා කියන එක මතක් කරන්න ඕනේ. හරි
1: එහෙනම් දිගටම අහගෙන ඉන්න ද වෙල්කම් ෂෝ. අපි සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ.

0: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවක් මෙන් ඔබේ ජීවිතයේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිලිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: දැඩි වැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
4: Number 20 Number 10 Number
5: 5
4: Number 1
3: Saturday Weekend එක happening කරගන්න
6: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු
7: Oh God
6: එක දිගට එක පැනට සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
3: Supreme Radio Radio Super Hits 20 with Hasita
6: Happening Evening Drive එක
3: lead කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
9: ඔනි කරතරුවක් තමත් ඔනි කරතරුවක්
6: back to back සින්දු අහන්න
7: let's go
3: Every weekday at 4 PM in Porto with Ashi Ali. 89.1 Supreme Radio.
10: Supreme Radio. Supreme Radio.
3: Magi hande, magi rata.

0: නවයයි විනාඩ විසි හයයි දැන් වෙලාව.
1: දැන් මට වැරක කියන්න කරුණා කරලා.
0: මොකද
1: සත්තුයි හිටගන්න මොකක් කරන්නද? සතෙක්ගේ උස කියන්නේ අපි සතා හිටගත්තාමද?
0: ඇයි සත්තු හිටගන්නේ නැද්ද?
1: මොකටද සතද ඌරා හිටගන්නේ? මොකටද උසමයින්නේ?
0: ඌරා හිටගන්නේ උසමනින්න නෙමෙයි, ඌරා හිටගන්නේ මේ කැකුණ මද කන්න. කියන්නේ
1: කැකුණ මද කොහෙද බං උඩ?
0: ඌරා හිටගන්නේ සාමාන්‍යයෙන් ඌරට කඩා ගන්න බැරි කෑම ටික කන්න. හරිද? තේරුණාද?
1: සතෙක්ගේ උසමල ඉන්නේ එයාගේ. මම හිටගෙන ඉන්නවා.
0: මම දන්නවා. මම ඇහුවා ඔයා කොහොමද හිටගන්නේ? හිටගෙන කතාවක් කියමුනේ සාමි. හිටගත්තාම සෙච්චර උස කියලා.
1: මගේ මෙච්චරක් විතර ඉස්ස ඌරෙක් ඉන්නකම ඌරා හිටගත්තාමද කියලා අහලා
0: තියෙනවා. මෙච්චරක් විතර උස කියලා කිව්වේ ළමයි. මෙච්චරක් විතර උස පෙන්වන්නේ ඉතින් පෙන්වන්න බෑනේ කියන්න.
1: නම්
0: චාමරගේ ඉන්නට ඉනගාවට වඩා ඉන්නට වඩා වැඩියෙන් උසයි කියලා කිව්වා.
1: සමන වලස්සුන්ගේ නම් කියනවා හිටගත්තාම මෙච්චරක් උසයි කියලා. එයාට හිටගන්න පුළුවන් හොඳට කකුල් දෙකේ. නේද? සාමාන්‍ය මිනිහෙක් වගේ හිටගන්න පුළුවන් වලහට. ඉතුරු සත්තුන්ට එහෙම හිටගන්න බෑ. සහ එහෙම හිටගන්න සත්තුන්ට උවමනාවක් නෑ ඇත්තට. කකුල් හතරක් තියෙනවනේ.
0: මේකනේ සාමාන්‍ය සමහරක් කරාවට මේ අර සමහර සත්තු ඉන්නවනේ කකුල් හතරක් තිබ්බට කකුල් දෙකෙන් පොඩ්ඩක් හිටගෙන බලනවා අවට වටපිටාව කොහොමද කියලා. අවට වටපිටාවේ සතුරු කරදරයක් නැද්ද කියලා බලනවා. සමහර ඌරෝ නම් බලනවා චාමරද නැද්ද පැලේ කියලා.
1: හරි හරි. මේ අපි මතක් කරන්න හදන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන අද සම්පත ලොතරැයි කියලා කියන්නේ ඉතින් ඔයාට ඔයාගේ ජීවිතයේ අද දවසේ ඔය තියෙන ප්‍රශ්න ටික ඉවර කරගන්න ඔයාට තියෙන හොඳම අවස්ථාව ආයෝජනේ. ඒ නිසා බය නැතුව අද සම්පත ලොතරැයියක් ගන්න. මොකද 250,000ක් දක්වා අද දවසේ ජයග්‍රහකෙක් වෙන්න ඔයාට පුළුවන්කමක්
0: තියෙනවා.
1: මහජන සම්පත දිනුමාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂර රේස අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහක තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂර රේස අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක්, අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දෙනාගෙන සෙසු තෑගිත් ඔබට ඔබේම කරගන්න පුළුවන්. අද වියදමට හරියනම ලොතරැය තමයි ජාතික ලොතරැය මණ්ඩලයේ අද සම්පත කියලා
0: කියන්නේ. යන්න කසාගල ග්‍රීන් සුපර් එකට, කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම ඔයාට ඕන කරන දේවල් හොඳම ෆ්‍රෙෂ් පිට ගන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යෙන්.
0: ඔය සමහර කියපු ඒව හැම හොඳට ගන්න පුළුවන්කම තියෙන නිසා යන්න කසාගල ග්‍රීන් සුපර් එකට. කසාගල ග්‍රීන් සුපර් එකේ එළවලු, එතකොට ඒ වගේම තමයි තව ගොඩක් දේවල් තියෙනවානේ. අපි ගන්න ප්‍රමිතින් යුක්ත භාණ්ඩ කිඩි පිටි වෙන්න පුළුවන්, ලුණු වෙන්න පුළුවන්, හාල් වෙන්න පුළුවන්. ඒ හැමදේම ප්‍රමිතින් යුක්තව අතරමැදියන්ට ගෙවීමක් නැතුව ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එකේ.
1: අනිවාර්ය අනිවාර්ය. දැන් මෙතන ගියාට පස්සේ ඔයාට අර මාස ගාණක් පරණ වෙලා තියෙන බෝංචි තක්කාලියව නෙමෙයි ගන්න
0: තියෙන්නේ.
1: නැවුම්ම නැවුම් විදිහේ එළවලු පළතුරු නේද? අත්‍යවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වගේම ඔයාට පුළුවන් කමක් තියෙනවා ග්‍රොසරි අයිටම් හැමදේම ගන්න. ළඟම ශාඛාවට යන්න. දැන් ඔයාගේ ළඟම නගරේ ශාඛාවක් ආරම්භ කරන්න වැඩ ටික පටන්ගෙන තියෙන්නේ. දැනට මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල, නාරම්මල වගේම ගම්පොල කියන ශාඛාවන් දැනට තියෙනවා. ඉස්සරහට තව වැඩි වෙනවා. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න. මේ අලුත් අත්දැකීම විඳ ගන්න පවුල හැමෝමත් එක්ක යන්න. වැඩිදුර තොරතුරු දැනගන්න කතා කරන්න දුරකථන අංකය 011128462012.
0: ඒ වගේම තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන මතක් කරන්නත් ඕනේ. මෙල්වා ගත්තොත් එහෙම ඔයාගේ වෙල්ඩින් වැඩවලට නිර්වද්‍ය සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කල් ගන්න එපා. SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩේ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. කාලය අරන් නිකන් ඔය කාලෙන් නාස්ති කරගෙන, බල ශක්තියත් නාස්ති කරගෙන, කාර්යක්ෂමතාවයක් නැතුව ඉන්නවට වඩා ඔයා හොඳයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ විතරක් පාවිච්චි කරන එක.
1: විශ්වාසනීයත්ව තෝරගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. ඔයාගේ කර්මාන්තය දවසින් දවස දියුණු කරගන්න, ඔයාගේ විශ්වාසනීය භාවය තව වැඩි කරගන්න, ඔයාට තව තවත් වැඩ ගන්න, එහෙම නැත්නම් ඔයාගේ විශ්වාසයේ පාරිභෝගිකයතුල ඇති කරගන්න හොඳම අවස්ථාවක් තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. අනිවාර්යෙන් යන්න. මොකද දශක දෙකක විශ්වාසනීය කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ.
0: ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමන යන මෙල්වා RB500 එකතරා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ ගෙදර එහෙම නැත්නම් කාර්යාලේ වෙන්න පුළුවන් විශ්වසනීය බැඳීමක් තියාගන්න. ඒ වගේම තමයි හරි ශක්තිමත් බැඳීමක් තියාගන්න ඔයාට පුළුවන් මෙල්වා RB500 එක එකතු වෙලා.
1: එහෙනම් තව ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්නද? වෙල්කම් ෂෝ.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුවේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙනවගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කපේ විත් නිමේෂ ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
0: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: 89.1 89.3 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI box board කරන්න ආවේ.
2: දෙන්නංක හොඳ වර්ගයේ.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන Melba GI box bar.
5: Melba beti. දන්න කියන GI box bar.
6: පෙරලිකාර සඳුදා.
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
6: හරි. සුවබර අඟහරුවාදා.
8: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
6: හැඩකාර බදාදා.
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
6: රසපිරි බ්‍රහස්පතින්දා.
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
11: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio

0: Request Friday. கீதையவின் தினமாக Supreme Request Friday.
1: උදේ 9යි විනාඩි 54යි දැන් වෙලාව. ඒ කියන්නේ අදට අපිට වැඩසටහන නිමා කරලා යන්න වෙලාව වෙවිත් තියෙනවා කියන එක.
2: ඔව් අනිවාර්යෙන්. සාපෙල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම අද සිටලු. හොඳේ. බහන් ලිව්වද නැහැ?
1: ආපෝ පාරල් ලියන්න ඕනේ චාම. මොලේ නැහැ කියලා දැම්මට හොඳටම තේරලා තියෙන්නේ.
2: පෙර පාසලම තමයි යවලා ගන්න වෙන්නේ.
1: පෙර පාසල් ඉඳන් ගියොත් හොඳ වෙයිද මේ තියෙන තත්ත්වය?
2: මට එහෙම ගියොත් යම් තරමක අපිට ප්‍රගතියක් ගන්න පුළුවන් වෙයි.
1: ගන්න පුළුවන් නේද? එහෙනම් ආපේ නර්සරි ප්‍රොමෝෂන් එක පටන් ගත්තාම පස්සේ මම යන්න. ඔය තනියම ප්‍රෝග්‍රෑම් එක කරන්න ආද එහෙනම්?
2: කමන්නේ.
1: ආ එහෙනම් මම යනවා එහෙනම්. මේ පාර මම ඔයාලට රන්දිව දීලා මම යන්නම් ඒ වැඩේ. මොලේ සංවර්ධනය කරන් ඊට පස්සේ මම ලොකු නෝන කෙනෙක් වෙලා එන්නම් චාවර.
2: හොඳයි හොඳයි.
1: මේ වීකෙන්ඩ් එකත් එහෙම පුළුවන් නේ ලොකු නෝන කෙනෙක් වෙලා එන්න මට.
2: ඔව් ඒ වට පුළුවන් ආ වැඩනේ.
1: මං වැඩ. අනේ දෙවියනේ මට උණු වියෝ යා කියලා තමයි මට කියන්න වෙන්නේ.
2: මේ අර තමයි කියනනම් ගිල්ලන් කනවා කියලා.
1: ඒක තමයි මම මට නිවාඩුව තිබ්බේ මේ සති අන්තය. හැබැයි ඉතින් මම වැඩි හොඳට මම දැක්කේ නෑ මේ දිග සති අන්තයක් කියලා.
2: ඒක තමයි ඉතින් පෝයක් ගැන මෙහෙම කිසි දෙයක් ගැන අයිඩිය එකක් නෑනේ.
1: අනේ මේ බොරු කියන්නේ වාරිද?
2: ලං වුණා තව දන්නේ පොසොන් පොයි කියලා.
1: හරි හරි මේ යමු එහෙනම්.
2: යන්න වෙලාව ලැබිලා තියෙන්නේ. පරිස්සමින් ඉතින් ඔබට මතක් කරනවා මේ සති අන්තය ගත කරන්න නේද? මේ සති අන්තය ඉතින් බොහෝ දිනක් දානමාන කටයුතු වල යෙදෙනවා. දන්සලක් සංවිධානය කරන දන්සලට එකතු වෙන හැමෝටම නේද ජීවිතේ හරියන්න ඕන. ඉතින් අපේ ප්‍රාර්ථනාව තියෙන එච්චරයි. දන් දෙන එක තරම් ලේසි දෙයක් නෑ නිතින් නේද? Tamanta තියෙන දේ තව කෙනෙකුට දෙනවා කියන්නේ.
1: මිහින් තලේ යන ඉන්න කට්ටිය එහෙම ඉන්නවා නම් එහෙම අමතක කරන්න එපා. මිහින් තලේ පාමුල තියෙනවා පැය 24 දන්සලක් දවස් 3ක්ම. ඉතින් ඒ නිසා ඔයාට ඒකෙන් වාගේ බඩකට පුරව ගන්න පුළුවන්කම
2: තියෙනවා. මඟ දිගට දන්සල් ඕනි තරම් තියෙනවා. ගෙදරින් ඉතින් අරන් යන දේවල් මහමග දාලා වැව් ඉස්මත්තේ දාලා පන්සල් ළඟ දාලා එන්න එපා. අරන් යන දේවල් අරගෙන එන්න. මේ රට ලස්සන කරගන්න ඕනි. සම්බුදු සසුනේ සහ මහින්දාගමනේ තියෙන අර්ථය වෙන්නේ ඒක තමයි. ගහට කොළට සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු කොට්ටාසයක් නිර්මාණය කරගන්න එකයි තමයි බෞද්ධ දර්ශනයේ පදනම වෙන්නේ. ඒ පදනම හරියට ඉතින් අවබෝධ කරගෙන අපි යමු. ඉතින් ඔය පොසොන් දවස පුරාම ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. මොකද වැඩ ගොඩක් අපි සෝෂල් මීඩියා හරහා ඔයාට අහන්න බලන්න අවස්ථාව ලබා දෙනවා. එදාට ඉතින් සිත් දැහැන්ගත කරගන්න යන්න බැරුණා දුක් වෙන්න එපා. ඔයාට මිහින්තලේ ඉතිහාසයේම ඉතින් අපි පොසොන් දවසේදී ඔබට ගෙනෙන්න සූදානමින් ඉන්නවා.
1: අනිවාර්යයෙන්ම අපි වහන්නත් ඕනේ. හරිද? ගෙදර ඉන්න ගමන් අහගෙන ඉන්න අතරේ ඔයාට එක එක දේවල් අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා. සුප්‍රීම් රේඩියෝ අපේ FM එකකින් වගේම අපේ FB page එකේ.
2: අනිවාර්යෙන්. ඉතින් ධනනිධානය ලොතරැයි ගැනත් මතක් කරන්න ඕනේ. හොඳම දවස් එන්නේ ඉතින් ජීවිතේ නේද? අපි හිතන්නේ නැති වෙලාවට අනිවාර්යෙන් ටිකට් ගන්න. හෙට අනිද්ද වුණත් කමන්නේ ධනනිධානය ලොතරැයි ගන්න වැඩි වැඩියෙන්. මොකද කෝටි ගානක දිනුම් අවස්ථාවට ලබා ගන්න පුළුවන්. දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවක් තියෙනවා. ජීවිතේ ජය ගන්න ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි.
1: එහෙනම් ඉතින් ඉගෙන මතක් කරන ගමන් අදට වැඩසටහන නිමා කරන්න අපි සූදානම්. මනීෂා වේ තියෙන්නේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් නෙමේ අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ. අද වැඩිපුරම සින්දු අහන්න තියෙන්නේ. සින්දු අහගෙන දවස් ඔබ සුප්‍රීම් රේඩියෝ අපි වහන් ඉන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අදට අපි යනවා ලබන සතියන්තය දීර්ඝ සතියන්තය සුභම වේවා. මට මේ මගේ නිවාඩුව නැති කරලා මාතලේ යන ඔයාට බුදු සරණයි චාමර.
2: Thank you බොහොම ස්තුතියි.
1: එහෙනම් පරිස්සමට ඉන්න සුභ දවසක් හැමෝටම සුභ සතියන්තයක් හැමෝටම දිගටම සුප්‍රීම් රේඩියෝ අහන් කියලා තවත් මතක් කරමු.
2: ජය වේවා. සුබ දවසක්. මං චාමර.
1: මම නිපුනිකා.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: 89.1 89.3
2: Supreme Radio
4: සුබ දැසනක් අයබෝවන් අලුත් පැයක් වෙලාවම දක් කරන්න අංගුද 10 විනාඩි 1යි දැන් වෙලාවපා
5: ජීවිතයේ සෙහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
6: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: Request Friday.
1: Geetaya Vindi Namaha.
0: Supreme Request Friday.
2: බෝවන් සුබම සුබ දෑසනක්. උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් ඔන්න අද තමයි දවස. ඇයි අද ඔයාගේ දවස? දැන් අපි හැමදාම කතා කරන ඕන එක දිගට අද අපි චුට්ටක් අඩුවෙන් තමයි කතා කරන්නේ. වැඩිපුර වලට අවස්ථාව දීලා තියෙන ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම කතා කළා ඔයාට ඉල්ලන්න පුළුවන් මේ වෙලාවේ ඔයාගේ හිතට එන සින්දුව මොකක්ද. ඒ සින්දුව කතා කළා මේ පැත්තෙන් ඉල්ලුවොත් එහෙම මං චුට්ටක් කල්පනා කළා බලලා ඔයාට ඉතින් දෙනවා. හරි, එහෙමනම් ඉතින් ඔයාලට කතා කරන්න පුළුවන්. මම මතක් කරා හොට්ලයින් නම්බර් එකේ විතරක් නෙවෙයි, ඔයාලට පුළුවන් මේ පැත්තේ WhatsApp message එකක් එවන්න 0718 893 8993. ඒත් එක්ක මතක් කරන්න ඕනේ අද ෆ්‍රයිඩේ නිසා ඔන්න TikTok live එකක් ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම මේ පැත්තටත් එන්න මතක තියාගන්න. Supreme Radio TikTok page එක තාමත් follow කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිව follow කරන්නත් මතක තියාගන්න කියන දේ මතක් කරනවා. මොකද ඒ පැත්තේ වැඩ ගොඩාරියක්, ලස්සන වැඩ ගොඩාරියක් සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් ඉස්සරහට බලාගන්න උමනාවක් තියෙනවා නම් ඒ වගේම කැමැත්තක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිව follow කරලා තියාගන්න. මතක් ඇතුවම ඔය අනිවාර්යයෙන්ම අපේ ෆේස්බුක් පේජ් එක නම් ෆලෝ කරලා තියාගන්න ඕනේ. මොකද ඒකේ තව ඉස්සරහට ලස්සන වැඩ ටිකක් එනවා. ඒ කියන්නේ අද හෙටවත් නැතුව අපි බැලුවොත් එහෙම අනිද්දට වගේ ගොඩාක් ලස්සන වැඩ ටිකක් එනවා. අද හෙට ඊටත් වැඩිය ලස්සන වැඩ ටිකක් එනවා. ඉතින් ඒ නිසා දිගටම ඔය විදිහටම අපි ෆලෝ කරලා තියාගන්න කියන දේත් ඔයාලට හරි ආදරෙන් මතක් කරනවා. එහෙමනම් හරි, ලස්සනම ලස්සන සින්දු ගොඩාක් අදත් ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් මේ අතරට ඔයාගේ කැමති සින්දුවත් ඔයාට ඉල්ලන්න උන chance එකක් තියෙනවා. කතා කරන්න පුළුවන්, message කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ TikTok live එක පැත්තෙන් වුණත් ඔයාට සින්දුවක් ඉල්ලන්න chance එක තියෙනවා. එහෙමනම් දිගට වහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Request Friday. වෙලාවත් මතක් කරන්නම් උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව. මම මනේෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්න අංගුද 10යි විනාඩි 16යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: Happening evening drive එක
2: lead කරලා
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
7: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
4: back to back සින්දු අහන්න
8: let's go
2: every weekday at 4 p.m. in Porto with Ashi Ali ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්සප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ

0: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවක් මෙන් ඔබේ ජීවිතයේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිරිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: 100ක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි.

89.1 89.3 Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 31යි.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ගින්න සර්.
7: සත්කර්මාපී වන්දනා පොසුන් පොහෝදා ධර්මදේශනය.
8: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
7: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා.
9: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
10: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
12: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
13: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
14: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
15: The Welcome Show.
16: ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
9: ඔන්නම වෙලාවකත් ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕනේ අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕනේ අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනවාට වඩා ඕ ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැනලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
3: ඒක තමයි පාර. අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද.
13: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
15: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
17: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ රට, මගේ රට.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්නවා ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින් දා රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත්ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180ට.
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
5: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
6: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
5: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The Welcome Show.
3: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
10: The Welcome Show.
9: අනුග්‍රහය.
11: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: Request Friday.
1: Gita Vindina Maha.
0: Supreme Request Friday.
2: එකොළහය විනාඩි අටයි දැන් වෙලාව දෙවැනි පැයත් එක්ක තමයි මේ විදිහ ටයමත් මුණ ගැහෙන. ඉතින් මේ පැයදිත් කටියක් ඉන්නව මතක් කරන්න ඕ, ඒ කටිය අනිවාර්යම මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසාම මම යනව මොරටුව පැත්තට. මොරටුවෙන් ජයමාල් කතා කරා ඔන්න ගොඩ කාලෙකට පස්සේ ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් ඉල්ලන සින්දුව නම් මම දෙන්නේ නෑ ජයමාල්, හරිද? තරහ වෙන්න එපා. අම්මෝ මනීෂා, ඔයාගේ සෑර එහෙම කිව්වට ඉතින් එහෙම මේ නොදී ඉන්නේ නැහැ. බලමු ඉතින්. මට හිතුණොත් මම ජයමාල් ඉල්ලපු සින්දුව දෙනවා. ජයමාල් එකතු කරගන්න කියලා කිව්ව මංජුලය වගේම ජයශාන්, සංජීව, රංග මේකට ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම TikTok live එක පැත්තේ අනුකට කටියක් ඉන්නවා ඉසුරු, පසිඳු, අනුරය වගේම ප්‍රියන්ත, ඩිල්ෂාන් වගේම රන්ෂා, අශාන් වගේම අපේ චරිත මදුවා ඉන්නව ඔන්න දැන් ලයිව් එකට ජොයින් වුණා. මදු ඔයාවත් හරි මාදරෙන් මම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම වට්ස්ඇප් එක පැත්තටත් යන්න ඕනේ, මොකද ඒ පැත්තටත් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මඩපාතින් ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවා. මඩපාත සිංහ සමාජයේ රංචිත් වගේම චන්ද්‍රදාස්, අබේරත්න, මිල්ටන් මොහාන් වගේම ඉන්ද්‍රසිරි, අමරසිංහත් එක්ක ඕන ලක්ෂ්මන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම චමින්ද පෙරේරා ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් චමින්ද, කොහොමද ඔයාට? එවගේම අපේ සාශි ඉන්නව, හොන සාශාවත් ගැලහිනුතුමින් මම ආදරෙන් එකතු කරගන්නවා. තරුණී සන්දේපා, මට චාමර වීරසිංහ අයියාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද? බෑ, දෙන්නේ නැහැ. දෙන්නම් දෙන්නම් තරුණි අහගෙන ඉන්න ඕනේ, හරිද? තරුණි මගේ ලයිව් එකෙත් ඉන්නවා. ඔන්න ඔයාව හරි මාදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම සේරුවා වෙලට යනවා. ඒ පැත්තෙන් කෙරී සමරසිංහ මැසේජ් එකක් එවලා තියෙනවා. හිතවත් මිතුරු මිතුරියන් හැමෝම එකතු කරගෙන, පවුලේ හැම දෙනාමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම අනුර කොසලාවෙන් මැසේජ් එකක් කියලා තියෙනවා. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපිටත්, අපිත් ඔයාව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔන්න අනුර ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එක්ක මම TikTok live එක පැත්තෙන් සංජීවපත් එකතු කරගන්නවා. මොකද මං කියලා මැසේජ් ගොඩාක් දාලා තියෙනවා. ඔන්න සංජීව ඔයාවත් මම එකතු කරගන්නවා. අමතකුනේ නැහැ, දැක්කේ නැහැ, හරිද? හරි, එහෙමනම් ඉතින් මේ කටිය කොහොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ සින්දුව ඇත්තටම මගෙන් රික්වෙස්ට් කරපු එකක්. හැබැයි ඉතින් මම ගොඩාක් හිතලා තමයි සින්දුව දුන්නේ. අනේ අනේ, එහෙම කිසි දෙයක් හිතුවේ නැහැ. ජයමාල් ඔන්න කියපු විදිහටම සින්දුව අහනත දෙකටම අහගෙන ඉන්න. 11 වෙනාඩි 11 දැන් වෙලාව.

0: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවක් මෙන් ඔබේ ජීවිතයේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිලිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසුනාවේ එක 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 19 ආයේ දැන් වෙලාව.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
9: සින්දු කෆේ with Nimesha. The welcome show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ඔන්නම වෙලාවකට ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕන, අපිට අපි ගැන දැනගන්න ප්‍රශ්න එන්න ඕන, අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනවට වඩා ඔව් ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
11: ඒ තමයි බාර අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද.
12: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
13: The Welcome Show
14: 89.1 89.3
15: Supreme Radio

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
2: සුප්‍රීම් රික්වෙස්ට් ෆ්‍රයිඩේ.

0: වෙලාව මතක් කරන්න 11:32 දැන් වෙලාව.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: Number 20. Number 10. Number 5. Number 1.
3: Saturday weekend එක happening කරගන්න.
0: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු.
4: Oh god.
0: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳලු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
3: Travel with Supreme
0: සතියේ දවස් පහේම
5: The Welcome Show අහන්න
3: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
0: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
6: 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ
6: මගේ හඬ මගේ රටේ

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: එකොළහයි විනාඩි හතලිස් එකයි දැන් වෙලාව. මට චෝදනාවක් ඇවිල්ලා තියෙනවා ඔය පැත්තට. මනිෂ නම් ටිකක් කියනකොට හිමින් කියන්නකෝ, අපේ නම් පැහැදිලි රෑනේ. බුරුබුරුවම කතා කළා කිව්වේ නැහැ. අනි මනිෂ මගේ නම හරියට කියන්නකෝ කියලා තමයි මට මේ විදිහට චෝදනාව ආවේ. ඇත්තටම චෝදනාවක් නෙවෙයි ඒක, ඒක හරි ආදරණීය ඉල්ලීමක්. ඇත්ත නේද, නම කියනකොට පොඩ්ඩක් හිමින් කියන්න බෑ. මනිෂ ආඩ තියෙන පුතු මහදිස්සියක් නෑ. හරි, එහෙමනම් ඉතින් TikTok live එක පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ පැත්තේ මම එකතු කරගන්නවා ඉසුරු, ඒ වගේම පසිඳු, අනුර, ප්‍රියන්ත, ඩිලිෂාන්, ඒ වගේම අපේ රංෂා, ආශාන්, ඒ වගේම චරිත. මේකට ඔක්කොම එකතු කරගන්නකොට අරුණිවත් හරි මාදරෙන් මම එකතු කරගන්න. ඔන්න අරුණිවාවත් මම එකතු කරගත්තා. චූටි පැංචි ඉන්නවා, චූටි පැංචිවාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම බොරලස්කමුවට තමයි යන්නේ. බොරලස්කමුවෙන් තිලක් කතා කළා. රසල් නම හරියට කිව්ව නේද මම. රසල් ඉන්නව, ඒ වගේම කරුණාවතේ, චිත්‍රා, ස්වර්ණ, අතුල, පත්මිනි, මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සන සිංදුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම පානදුරේටත් යන්න ඕනේ. මොකද ඒ පැත්තට යන්නේ නැතුව අපිට ඊළඟ සිංදුවට යන්න විදිහක් නැහැ. පානදුරෙන් ජගත් කතා කරා ලස්සන සිංදුවකට පවුල හැමෝමයි, යාළුව හැමෝමයි, විශේෂයෙන්ම අපේ පානදුරේ මාලා සඳනායකවයි, සරත්වයි, වගේම දුවල දෙන්නවයි, පුතල දෙන්නවයි, මේකට ඔක්කොමත් එකතු කරගෙන ඊළඟ සිංදුවට යන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම WhatsApp එක පැත්තටත් යන්න ඕනේනේ. WhatsApp එක පැත්තටත් අනිවාර්යයෙන්ම යනවා. TikTok live එකේ ඉන්න කට්ටිය කියනවා calm down, රන්දි calm down. නෑ නෑ නෑ, ප්‍රශ්නයක් නෑ. හරි, එමනම් ඉතින් රංජනී ඉන්නවා කෝට්ටෙන් ලස්සන සිංදුවකට පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන නිලුම් මල් වගේ බලන්න තමයි මම මේ යන්න ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන 11:43 දැන් වෙලාවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:48 දැන් වෙලාව.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 සමරුමලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 6 18 22
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
4: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්
5: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
4: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
6: පිටරට උදවියමයි හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
4: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
3: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
2: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas 5ema udey 7ta The Welcome Show
5: anugrahaya
8: wartha pita wartha kabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.97 ikma u dewanta supiritya galaba dimin rathe sangwardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
9: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: 89.1 89.3
2: Supreme Radio

0: Request Friday. Geetay Vindinamaha. Supreme Request Friday.
1: හය විනාඩි පනස් එකයි දැන් වෙලාව ඒකයන්නේ මට යන්න වෙලාව ඇවිල්ල තියෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ල එන්නක් නේද? ගියාට ඉතින් ආයමත් ලබන අඟහරුවාදා උදේ 10 වෙද්දි මම එන ඔයාව හොයාගෙන සෝබර අඟහරුවාදා දවසත් අරගෙන. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ දැන් ලෝංම ලෝංග වීකෙන්ඩ් එකක් එනවා. ඒ කියන්නේ ඉතින් ඔයාට දන්සල් වඳින්න යන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඉතින් එක දෙයක් මතක තියාගෙන ඉන්න ඕනේ. මොකද අපි අපිට තියෙන පරිසරය අපි නිතරම පිරිසිදුව තියාගන්න මතක තියාගෙන ඉන්න ඕනේ. කොහෙ ගියත් ඒ අනතනත් පිරිසිදුව තියාගන්න මතක තියාගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ඇති වෙලා තියෙන වෛරස් තත්ත්වයෙන් ඉක්මනටම බේරෙන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ. එහෙමනම් ඉතින් ඒ දේවලුත් මතක තියාගෙන ලොง වීකෙන්ඩ් එක සතුටින් පරිස්සමින් ගත කරන්න කියන දේ මතක් කරගෙන යන තමයි ලෑස්ති වෙන්න ගිහිල්ලා ඉන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. හරිද? දෙකට මහගෙන 98.1 93.3 Supreme Radio 19:52 දැන් නලාව.

0: සුබදහමලක් අලුත් පැයක් වෙලා මුදක් කරන්න අන්දවල් දොළ හය දැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ කොතනයි

Asunavia y Tuna. Supreme Radio. Supreme Radio.

0: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවක් මෙන් ඔබේ ජීවිතයේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිලිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි
1: වෙලා. අංක එකයි ලග්න එකයි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසුනාවේ එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අන්දවල් 12 විනාඩි 18 ආයේ දැන් වෙලාව.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හප්පනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: ඔරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahana.
6: Let's go.
2: Every weekday at 4 p.m. Dim Porto with Ashi Ali.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ම උදේ 7ට
8: The Welcome Show.
1: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: Meltol හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
11: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
12: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ.

0: Request Friday. Supreme Request Friday. 89.1 Supreme Radio.
1: වෙලාව මතක් කරන්න 12:30 දැන්වලාපා.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ, චාර්නික බ්‍රාස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
1: සතියේ දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
10: එන්න

0: වන්දනා පොසොන් පොහෝදා ධර්මදේශනය.
1: මීදු හාමුදුරු ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
0: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
2: ඩෙංගුන රෝගය සඳහා සුදුසු යැයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
3: මගේ හඬ, මගේ රටේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නන්දවත් 12:45 දැන් වෙලාව
2: එන්න

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணையின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர் தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சல் அசல ஓப்பனிங் ப்ரொடக்ஷன் பெதின் அமதன்ன பிந்து ஐகை கைதிகை ஹத்சிய திஸ் நவியை ஏகசிய சுவட
1: The Welcome Show
0: ஏன அகன கதாதர ரச கதா ஏன பேதுன
2: ඔන්නම වෙලාවකට ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි. මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕනේ අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕනේ අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ, ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනාට වඩා, ඕ ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
3: ඒක තමයි පාර. අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
5: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
5: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සම්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ඉංගෙන්න සර්.
0: දහම් අමාවෙන් වන්දනීය වූ පුදු විමක රෞඩ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
8: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පොහෝදා සවස 6ට
0: ශාසන ප්‍රදීපය
9: 89.1 89.3
0: Supreme Radio

89.3 Supreme Radio. Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.
1: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවෙක් මෙන් ඔබේ ජීවිතයේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිරිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක 3ට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවරමත කරන්නම් දවල් එකයි විනාඩි 15යි.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: පෙරලිකාර සඳුදා
4: සතියේ
5: දවස් පහේම උදේ 10ට
4: Happening Evening Drive එක
5: lead කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
6: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
4: back to back සින්දු අහන්න
7: let's go
5: every weekday at 4 PM in Porto with Ashi Ali
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
7: The Welcome Show
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The Welcome Show
4: අනුග්‍රහය
10: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
11: 89.1 89.3
5: Supreme Radio

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ඔන්නම වෙලාවකට ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕනේ, අපිට අපි ගැන දැනගන්න ප්‍රශ්න එන්න ඕනේ, අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනාට වඩා ඕ ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
4: ඒක තමයි බාර. අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලක බ්‍රාස්ටේලස් සරමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලක බ්‍රාස්ටේලස් නුවර පාර කිරිපත් ගොඩ
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
7: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
9: The Welcome Show
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
9: The Welcome Show
1: අනුග්‍රහය
11: ඉන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3

0: Good afternoon. දැන් වෙලාව දවල් 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: ಸವಲ್ದಕ್ಕಾಯ್ ವಿನಾಡಿ ಹಾಯ್ ದೆನ್ ವೆಲಾವಾಯ್ ಭವಾನ್ ಗುಡ್ ಆಫ್ಟರ್ನೂನ್. ඉතින් අද සිකුරාදා දවස ජූනි මාසයේ 26 වෙනිදා මං ඔටිය යනකොට කියලා තමයි ගියේ. අද දවල් 2 වෙනකොට නෝ ඔයාගේ හිතේ තියෙන සින්දුව ඔයාට දීලා යන්න කිව්වත් වගේ 2 වෙනකොට මං ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පැත්තට කෝල් එකක් දෙන්න විදුලකේකයි 2510510ට එහෙම නැත්නම් 0718යි 893893ට ඔයාට පුළුවන් මේ පැත්තට මට WhatsApp message එකක් එවන්න. ඒ වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාට පුළුවන් අපිව ඔන්ලයින් දහන්න. ඒ වගේම මම තව ෂූටිම ෂූටි වෙලාවකින් එනවා TikTok live එකක්. ඉතින් මතක් කරනවා අපේ යාළුවන්ට live එක පැත්තට එන්න කියලා. මේ ඕන විදිහකට ඔයාලට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා ඔයාගේ හිත ඉල්ලන, ඔයාගේ හිත කැමතිම සින්දුව අද දවසේදී මගෙන් ඉල්ල ගන්න. එහෙනම් ඉතින් හවස 4 වෙනකන් මා වහගෙන ඉන්න කියලා තවට මතක් කරනවා. අපි යමු සින්දුවක් අහන්න. අද මෙහෙමයි ඉතින් රෙක්කස් ෆ්‍රයිඩේ කියලා අඩුවෙන් කතා වැඩියෙන් සින්දු එහෙම වුණාට ඉතින් මම ටිකක් එහෙමෙන් කතා කරනවා. දවල් 2:06 මම නිවේෂා.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியா.
1: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවෙක් මෙන් ඔබේ ජීවිතේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිලිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක 3ට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි වෙනාඩි 15යි දැන්
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: Number 20 Number 10

0: Saturday weekend එක happening කරගන්න.
1: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude 7ta
8: the welcome show
1: anugrahaya
9: wartha apita wartha kabana koti 8 nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiya mahatana sampatha tanani dahane biladigena obath koti patiye kuwan
10: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
13: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පොහෝදා සවස 6ට
12: ශාසන ප්‍රදීපය.
14: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 Supreme Radio.
1: Supreme Request Friday.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දෙවනම දවල් දෙකයි විනාඩි 30යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස්ටීන සරණේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටීන නුවර පාර කිරිපත් ගොඩ
3: සත්කර්මාපී වන්දනා පොසොන් පොහෝදා ධර්ම දේශනය
4: මීදු හාමුදුරු ඇවිල්ලා දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
3: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
1: ඔන්නම වෙලාවකත් ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕන, අපිට අපි ගැන දැනගන්න ප්‍රශ්න එන්න ඕන, අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනවාට වඩා ඔව් ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැනලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
7: ඒක තමයි බාර අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ රේඩියෝ
0: රේඩියෝ
3: මගේ හඬ මගේ රට.

0: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: ඉතින් මගේ වොයිස් එක ඇහෙනකොටත් කඳුළු නැවතිලා සිනහ මතු වෙනවා නේද? ඒක නිසා තමයි මං ආවේ මේ පැත්තට. ඔයාට hina ඕම hina ගස්සවල යන්න. මං ඉන්නවා කියලා කෙනෙක් කොහොමද ඉතින් hinaව දෝරේ කරනවා කියන එක තමයි. දෙකද සිකුරාදා දවසේ ආයෙමත් සරයක් මම ඔයාලට මතක් කරලා කියන්නේ, ඔයා කැමතිම සින්දුව වගේ හිත ඉල්ලන සින්දුව වට ඉල්ල ගන්න තියෙන්නේ අද තමයි වෙලාව, අද තමයි දවස. ඉතින් හවස 4 වෙනකම් මම මේ පැත්තේ ඉන්න කෝල් එකක් දෙන්න. 0112 510 510 එහෙමත් නැත්නම් 0718 89 3 89 3 ඔයාට පුළුවන් මට මේ පැත්තට WhatsApp message එකක් එවලා ඔයා ආසම සින්දුව මගෙන් ඉල්ල ගන්න. එහෙම නැත්නම් මම මේ වෙලාවේ TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඔයාට පුළුවන් අපේ live එකට ඇවිල්ලා ඔයා කැමතිම සින්දුව මගෙන් request කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට පළවෙනි request එක අද යන්නේ කාටද? ඔව් TikTok live එකට තමයි යන්නේ. TikTok live එකේ කාටද? අර කතාවක් තියෙනවා ladies first කියලා. ඒක නිසා අපේ නිමාෂ මගෙන් request කරපු සින්දුව තමයි ඔන්න දැන් play කරන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් ඔන්න නිමාෂ ඔයාගේ සින්දුවට ඔයාගේ අලු ඔක්කොම ටික එකතු කරගන්නවා හරිද? පයිතන් නිමාෂ කුවෙට් වල තමයි ඉන්නේ මම හරිනේ. දවල් 2:00 වෙනාඩි 46 දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවලව දවල් දෙකයි වෙනාඩි 46යි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පුවරුදැන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180 ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යමු සංචාරයක්
3: Travel with Supreme
4: සතිය දවස් පහේම
5: The Welcome Show අහන්න.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
3: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: 89.1 89.3
3: Supreme Radio

දව දෙකයි විනාඩී 52යි දැන් වෙලාව. ඉතින් ඔන්න මේ වෙලාවේ ආයමත් සරයක් මම ලෑස්ති වෙන්නේ මොකටද? රික්වෙස්ට් එක කරේ යන්න තමයි. ඉතින් සිකුරාද කියලා කියන්නේ සුප්‍රීම් බ්‍රේටිව් අපේ රික්වෙස්ට් ෆ්‍රයිඩේනේ. ඒක නිසා ඔයා කැමති සින්දුව තමයි මම ඔයාට දෙන්නේ. හැබැයි ඉතින් මගෙන් ඉන්නන්න ඕනේ නැත්තම් ඉතින් මම දන්නේ නෑනේ මට හිට කියවන්න බෑනේ අනේ. හරියට නිකන් අපේ මේ TikTok live එකේ යාළුවෝ වගේ. එහෙම නැත්තම් මට මේ පැත්තට කතා කරන අපේ යාළුවෝ වගේ. එහෙම නැත්තම් මට මේ පැත්තට WhatsApp message කරලා සින්දු ඉල්ලන අපේ යාළුවෝ වගේ. message එකක් දාලා හරි live එකට ඇවිල්ලා හරි ඔයා කැමති සින්දුව මගෙන් ඉල්ල ගන්න. එහෙනම් දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ ඒ වගේ මගෙන් ආසම සින්දුව ඉල්ලගත්ත කෙනෙක්ගේ සින්දුව දෙන්න. මේ සින්දුව දෙන්නේ කාටද කියලා තමයි මම මේ කල්පනා කරේ. හරි, අපි ඉස්සෙල්ල කියන්නේ කුවෙට් වලට, අපි දැන් යමු ගාල්ලට. ගාල්ලෙන් කවුද මේ සින්දුව මගෙන් ඉල්ලන්නේ? හරි, රිෆාත් තමයි ඔන්න මගෙන් මේ සින්දුව ඉල්ලුවේ. ඉතින් ඔන්න රිෆාත් ඔයාගේ රික්වෙස්ට් එක තමයි දැන් මම දෙන්න ලෑස්ති කරන්නේ. දවල් 2:53යි දැන්.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ

0: Request Friday. ಗೀತೆಯ ವಿಂದಿನ ಮಾಹ ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
1: හවස 3යි විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් ඔන්න අපේ අන්තිම පැය පටන් ගත්තා උනාට මයා ඉක්මනට TikTok live එක පැත්තට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මම මතක් කරන්න ඕනේ. සුපුරුදු විදිහට අද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ කවුද කියලා ඇත්තටම මට හොයාගන්න බැරුව ගියා. වෙන කවුරුත් නෙමෙයි සාෂ් තමයි. හැමදාමත් වගේ ඔන්න මේ දවස් ටිකේ පොඩ්ඩක් යා පසු බෑමකට ලක් වෙලා ඉඳලා ඔන්න ආයමත් සරයක් සුපුරුදු කරලියට සුපුරුදු රිද්මයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න සාෂ් එකතු කර ගන්නවා හිනදු බෙන්. ඒ වගේම නවංශලා ඉන්නවා, රොම්යා ඉන්නවා, රොත් ඉන්නවා මෙල්බන් වලින්, ජීවා ඉන්නවා, හිරුණ ඉන්නවා, තරදු ඉන්නවා කැන්ඩි වලින්. එදකම අපි අංජනීවත් එකතු කර ගන්න ඕනේ මෙවන් සීෂෙල්ස් වලින් අපිත් එක්ක එකතු වුණා. සිතුව ඉන්නවා, සෙව් මින් ඉන්නවා, මාක විටින් සුරේෂ් මధుරංග ඉන්නවා, ෂෙරිෆ් ඉන්නවා, ඉමාෂා ඉන්නවා, වගේම රොෂෙල් ඉන්නවා, මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්නවා, රිෆත් ගාල්ඩින් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම හර්ෂණී ඉමල්කා ඉන්නවා, ධනංජය ඉන්නවා, ඒත් එක්කම අපේ චිකා ඉන්නවා, ඩිරන් මහේෂ් ඉන්නවා, අපේ කඩිය ඉන්නවා, වෙරෝනිකා ඉන්නවා, ශලිනි ඉන්නවා, චේතනා ඉන්නවා, ඒ වගේම චේතන ඉන්නවා, ඉවරණෑ තව ඉන්නවා, අරෝෂ් ඉන්නවා, නිකෝල් ඉන්නවා, ඇඩම් ඉන්නවා, ශානු ඉන්නවා, අපේ නාලක, ඉන්දික, කෞෂී, ඒ වගේම අපේ සසේ ඉන්නවා. සසේව ජපන් වලින් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ශ්‍රියානි ඉන්නවා, අනුගල් ඉන්නවා, ඒ වගේම ගාමිණී ප්‍රේමරාල ඉන්නවා, මදුෂී ඉන්නවා, ශාර්ක ෆනෑන්ඩෝ ඉන්නවා, ටයිටන් ඉන්නවා, විසුල අපි ඉන්නවා, අපේ බිසුල ඉන්නවා, විසුරයි බිසුරයි දෙන්නෙක් ඉන්නවා. එතකම අපේ ශ්‍රීෂ්වත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම අපේ චරිත ඉන්නවා ඊශ්‍රායල් වලින්, වෝල්ටර් ඉන්නවා

කෙනෙක්වම ලස්සනම ලස්සනම සින්දුවකට එකතු කරගන්න කියලා. එහෙනම් ඉතින් අපි යනවා මේ හැම කෙනෙක්වම එකතු කරගෙන සින්දුවක් අහන්න. හවස තුනයි විනාඩි 9යි. හවස 4 වෙනකම් මම මෙතන.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.
1: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවෙක් මෙන් ඔබේ ජීවිතයේ ඉවසීම ප්‍රගුණ කරගන්න සනසිරදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක් නැතේ.
2: අංක 2යි ලග්න

0: ප්‍රශ්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
0: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
0: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
1: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්සප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ඔන්නම වෙලාවකට ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි. මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕන අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕන අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ, ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනවට වඩා, ඕ ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැනලා යන්න නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
6: ඒක තමයි බාර අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චර
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: දිනෙන් දින යාවත් කල්වලා ව්‍යාපාරික ලොවේ කතුමිත්තු
1: Business Highlights.
2: සියපුත ෆිනන්ස් PLC දිවෙන පුරා ව්‍යාප්ත සිය ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් 64 වන ශාඛාව බණ්ඩාරවෙල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පසුගියදා විවෘත කර තිබෙනවා. බණ්ඩාරවෙල ස්ථාපිත කර ඇති මෙම නව ශාඛාව ඔස්සේ පාරිභෝගිකයන් හට සිය අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් විශේෂිත මූල්‍ය විසඳුම් සඳහා වඩාත් පහසු සහ පුළුල් ප්‍රවේශයක් ලබා දී තිබෙනවා. මෙම ශාඛාව සියපත ෆිනෑන්ස් PLC ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවා විතරණ මහතා විසින් නිල වශයෙන් විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා සමාගම වෙනුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද සහභාගී වුණා. තවද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් පොලිස් ස්ථානාධිපති ග්‍රාම නිලධාරී වෙළඳ සංගමේ සභාපති රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සහ රක්ෂණ සමාගම් නියෝජිතයන් සහ සුබපතන්නන් විශාල පිරිසක්ද සහභාගී වුණා. බණ්ඩාරවෙල ජනතාව වෙත සේවාවන් ලබා දීමට හැකිවීම ඔවුන්ට ගෞරවයක් බවත් මෙම ශාඛාව විවෘත කිරීම ඔවුන්ගේ ව්‍යාප්ති උපාය මාර්ගික සැලසුමේ වැදගත් පියවරක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට ඔවුන් සතු කැපවීම මැනවින් තහවුරු කරන බවත් ඉදිරි වසරවලදී විවිධ ප්‍රජාවන් වෙත ඔවුන්ගේ සේවාවන් සාර්ථක අයුරින් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙම අවස්ථාව සම්බන්ධයෙන් සේපත ෆිනෑන්ස් PLC ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවා විතරණ මහතා අදහස් දැක්වුවා. සේපත ෆිනෑන්ස් බණ්ඩාරවෙල ශාඛාව ඔස්සේ ගනුදෙනුකරුවන් හට ලීසින් පහසුකම් ස්ථාවර තැන්පතු රන් ණය ව්‍යාපාරික ණය පුද්ගලික ණය ෆාස්ට් ඩ්‍රාෆ්ට් සේවාව ෆැක්ටරින් පහසුකම් සහ සමාගම් බිල්පත් ගෙවීමේ පහසුකම් වන ස්මාර්ට් පේ ඇතුළු පුළුල් සේවාවන් රසක් ලබා ගත හැකි. විශේෂයෙන් කලාපයේ වත්මන් සමාජ ආර්ථික පසුබිම සම්බන්ධයෙන් මන අවබෝධයකින් යුතු මැනවින් පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලය පුද්ගලින් හට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට නම්‍යශීලී සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන් කැපවී සිටිනවා. සම්පත් බැංකු සමූහයේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන විශාලතම අනුබද්ධ සමාගම වන සියපත ෆිනෑන්ස් PLC වර්තමානයේ වන විට දෙවෙන පුරා ශාඛා 64ක ජාලයක් ඔස්සේ සාර්ථකව මෙහෙයුම් කාර්යයන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකු නොවන මූල ආයතනක් බවට පත්ව තිබෙනවා. ෆිච් රේටින්ස් ආයතනය විසින් සමාගමට නැෂනල් ලොง ටර්ම් රේටින් ඔෆ් ඒ ශ්‍රේණිගත කිරීම ස්ටේබල් අවුට්ලුක් සමග ප්‍රධානී කර ඇති අතර එය සමාගමේ ශක්තිමත් මූල ස්ථාවරත්වය සහ ඉදිරි වර්ධන ගමන් මඟ පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු කරයි. නව සේවාවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 119 ප්‍රධාන වීදිය බණ්ඩාරවෙල යන ලිපිණේ පිහිටා ඇති බණ්ඩාරවෙල ශාඛාවට පැමිණ හෝ 057-706-515 යන දුරකථන අංකය ඔස්සේ එම ශාඛාව දැමදීමෙන් ලබා ගත හැකි. මේට අමතරව www.seyapatha.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන්ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකි.
1: Business Highlights on Supreme Radio.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිබත්ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලු, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
0: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: හපනින් ඉවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
2: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: බෑක් ටු බෑක් සින්දු අහන්න
4: Let's go
5: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
4: The Welcome Show
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
4: The Welcome Show
2: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව අංගපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3

හවස 3යි විනාඩි 52යි දැන් වෙලාව යන්න වෙලාව හරි ආශි ඇවිල්ලා ඉන්නේ ඉතින් ඔයාලට පුළුවන් ආශිත් එක්ක රහත වෙනකන් ඔයා කැමති සින්දු අහන ගින් ඉන්නම් සතරින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න මං නිමේෂා මතකදීව දිගටම අසුනවයි කියන අසුනවය තුනෙන් සුපිරිබ්‍රිටිය හන්නු

0: කමන්නයිති එහෙම කියන්නේ කොහොඳයි. හවසහත්තරයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: Miss Friday.
1: හවසාතරයි විනාඩියකයි. අද සිකුරාදා. ලොං වීකෙන්් සැටඩේ සන්ඩේ වන්ඩේ අම්මෝ. මරුවරුවරු ලොං වීකෙන් එක පටන් ගන්න තියෙන අන්තිම වැඩ කරන දවසේ අන්තිම පැයකීපය මගේ නම් මුල් පැය දෙක ඔයාලගේ අන්තිම පැය වෙන්න ඕනි මේ පටන් ගත්තේ. කොහොම වුණත් අද සිකුරාදා දවස සුප්‍රීම් රික්වෙස්ට් ෆ්‍රයිඩේ තියෙන. ඉතින් ඔයගොල්ලෝ කැමති සිංදු අහන්න අද දවස තමයි වෙන් කළ තියෙන. ඒ නිසා මේ පැත්තට මැසේජ් කරන්න ඉක්මනින්ම 0786983983 WhatsApp වලින් මැසේජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මට කෝල් එකක් දෙන්න 0112510510 හොට්ලයින් එකට. රයිට් ආන්සර් කරනවද නැද්ද කියලා බලන්න. ඉතින් කෝල් එක දීලා බලන්න පොඩ්ඩක්. සමහර විට ආන්සර් කරන්නත් පුළුවන්, සමහර විට නැත් වෙන්නත් පුළුවන්, ලයින් බිසි වෙන්නත් පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. හරිද? කොහොම නැත් try කරලා බලන්න. Try and try one day you can fly කියලා කතාවක් තියෙනවානේ. එතකොට මම ඔගේ කෙනෙක්ගේ කෝල් නිකන් කතා කරන්න ආසාවක් කරේ මොකක් හරි එකක් තියෙනවා නම් පිස්සුවක් වගේ එකක් තියෙනවා නම් කෝල් එකක් දීලා බලන්න. එහෙමත් නැත්නම් රේඩියෝ සජීවී කරන අත්දැකීම ලබා ගන්න යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා අපේ live එකට එන්න. live එකට කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ. අද දෙනවා සින්දු. right? ඒ නිසා පොරොන්දුවක් වුණත් පොරොන්දුව ඒ විදිහට මිෂ්ට කරන්න ඕන. දවසේ පළවෙනි කමෙන්ට් එක මට ආවේ TikTok live එකට අපේ ශාරක ෆ්‍රනාඩුගේ. ශාරක ඇවිල්ලා සින්දුව තමයි සරසඳ පවා දෙන්න කියලා ඉඳි කියලා එක. right? අපි එහෙනම් ආයෙත් සින්දුවෙම පටන් ගන්නවා ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට. හවස 4 වෙනිදා තනයි සුබ සන්ධ්‍යාවක් හිතපු තුනේ මං ආශි. සුබ ප්‍රදෝ

0: වෙලාවහවස 4යි විනාඩි 17යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: දශක පහක් පුරා පිත්තල බහඳ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්ලාස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් උතලෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්ලාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
5: ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්
5: Travel with Supreme
6: සතිය දවස් පහේම
7: The Welcome Show අහන්න
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සති දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

තමයි අපිත් කියන්නේ එක තමයි එක තමයි එක තමයි මාත් කියන්නේ. ගණන් ගන්න එපා වෙන මොන දෙයක් වෙච්චාවේ. හරිද? අහස ගඩාගෙන වැටෙනත් කමන්නේ. ඔය සුළු දේවල් වෙන්න පුළුවන්. උඩරිම දේ තුනට පස්සේ ආයෙ වෙන්න දෙයක් නැහැනේ සුදුන ඕන. Right, okay, අපි TikTok live එක පැත්තට යන්නයි හදන්නේ. අලුත් AI song ටිකක් හොයාගන්න ඕනේ දැන් කියලා තියෙනවා. ඔව් නේද? හොයාගන්න ඕනේ. කාට හරි කියන්න ඕනේ හදන්න කියලා. Right, food rima adare yawa hadaren ekathu karanno shaniya innwa and kavi noti kavi thinno dennawa sharakaya oyawa bhagya oyawa damita oyawa jeeva oyawa harshana prabhat oyawa e wage ma rush boy yawa matak karanno jamiya inno romania ave kollo set ekath ekka rush boy yawa illapa sinduwath mama dunna mata thank you kiwane oya hari okay ada ekak digata program ekak padang gatta tara indalamma mam play kare ogulu illapa sindu harida එතකොට ඊළඟට දැන් මම ප්ලේ කරන්නේ මං කැමති සින්දුවක්ද නෑ ආත්මක සින්දුවක් ඉල්ලුවා කවුරු හරි මට මතක නෑ කවුද ඉල්ලුවේ දිනා දිනා දිනා ආත්මලියනගේ සින්දුවක් ඉල්ලුවා රයිට් මම ඊළඟට දැන් හදන්නේ ආත්මක සින්දුවක් හර්ෂන් ප්‍රභාත් මම ඔයාව එකතු කරගත්තා පූර්ණිමා චූටි දෝනි රුිනවත ආදරෙන් කරගන්නවා තරින්දු තිස්සර ඔයාවට නම් ඉතින් එකතු කරගන්න නැතුව ඉන්නේ නෑ මම සාශ්වා අනිවාර්යෙන් මතක් කරනවා ත්‍රින් කොලින් මදු ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා දනු ඔයාව එකතු කරගන්නවා භාග්‍ය ඉන්නවා කැන්ඩි වලින් භාග්‍යගේ සින්දුවත් මම දුන්නා චාරකයක සින්දුවක් දුන්නා භාග්‍යගේ සින්දුවක් දුන්නා තාරුණී සඳලංකාවියතල ඔයාවත් එකතු කරගත්තා ඔයා ඉල්ලපු සින්දුවත් මම දුන්නා සාක්ෂි සින්දුවත් මම දුන්නා ඒ වගේම ඊළඟට දෙන්න හදන්නේ කාගේද කවුරු ඉල්ලපු සින්දුවද මොකද කියන්නේ නිෂ්පාදකතුමා මොකද කියන්නේ අපි මං කැමති සින්දුවක් ප්ලේ කරන්න ඒව නැත්නම් ඉල්ලපු සින්දුවක් දෙනවද WhatsApp එක පැත්තට යනවද WhatsApp එක පැත්තට ගිහිල්ලා මෙමු කියලා කියනවා රයිට් ඒ යෝජනාව ඉතාම හොඳයි මෙන්න කවියක් ඇවිල්ලා තිනවා කන්නඩි දෙක දාගෙන කරුණාකරලා කියවන්න කන්නඩි දෙක නැත්නම් කියවන්න පේන්නේ නැත්නම් ඔහොම කරන්න එපානේ රින්සා අනේ රින්සාන් රින්සාන් රිස්වි රින්සාන් රිස්වි කියන මගේ නහය ලස්සනයි එය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි රයිට් කවියක් ඇවිල්ලා තියෙනවා ඔබට මෙන්න මෙහෙම කියනවා ජගත් සඳක් වගේ එළිය දෙන්නේ ඔබ අහසට ගියාද තරුවක් වී ඔබ දිලෙන්නේ තරු අතරට ගියාද මලක් වගේ රුවට ඉන්නේ මල් ගොමුවට ගියාද රසික ලොවේ සඳ දෙව්දුව ආශිකෙල්ල ඔයාද ඔහොහොහෝ yes it's me මම මම මම මම රයිට් අනේ thank you ජගතාව පාඩු දරේ ඉඳලා වාගේ ආලු සෙට් එකත් එක්ක මාදරෙන් එකතු කර ගන්නවා ඊට පස්සේ අරුණ මැක්ස් අපිට සින්දුවක් දෙන්න බෑ අනුර මැක්ස් වාට මං සින්දුවක් දෙන්න නෑ ඉජේ අනුර පුස්සෙල්ලා BF ජනපතේ ඉඳලා ආදරෙන් හැබැයි එකතු කර ගන්නවා සමරසිංහ ඉන්නෝ කේඩි සමරසිංහ සේරුවාවිලෙන් යාගේ ආලු සෙට් එකත් එක්කම එකතු වෙන්න ඕනි කියලා කියනවා සින්දුවක් අහන්න රයිට් මේ සින්දුව අපේ දිනා වෙනුවෙන්

0: වෙලාවහව සහතරයි විනාඩි 32යි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 22
2: number 20

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම විතාතුරු ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සින්සුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ඔන්නම වෙලාවකත් ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕනේ අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕනේ අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ, ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනාට වඩා, ඕ ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලෙන්නේ නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
6: ඒක තමයි බාර. අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද කියලා.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
3: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේ රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 සමරුබලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 668 1822
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udeya 7ta
4: The Welcome Show.
3: අනුග්‍රහය
5: එන්න

0: ඉංජිනේරුවෙ ක්‍රදිියත මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙට්වලින්ම හදර නිසයි මම මෙල්වා RB500 විශ්වාසෙන් නිර්දේශ කරන්න.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඩ අතීතය සොයායන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
3: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පුරෝදා සවස 6ට

0: මාලතී. මාලතී කෙනෙක් තමයි හැබැයි මේ සින්දුව ඉල්ලුවේ මගේ. ඒ අපේ පූර්ණිම. කොහමද ඉතින් ඔහොම අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන පැටියෝ දන්නවද වෙලාව කීයද කියලා? දැන් හවස 5යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: Request Friday. ಗೀತೆಯವಿಂದ ನಮಃ. Supreme Request Friday.
1: Supreme Request Friday. හවස 5 විනාඩි 1යි වෙලාව. අප දෙවනි පැයට ආවත් ඉමේජ් නිර්මාණ රයිට් සැන්ටියාගෝ එයාව ආදරෙන් මතක් කරන්න ඕනේ මේ පැය පටන් ගන්නකොටම වාග්ය එකෝ රිසෝට් අපේ පැතුම් ආදරෙන් මතක් කරනවා ලස්සන ලස්සන ෆොටෝස් හදලා එවනවා අපේ නිෂ්පාදකතුමා ගැන නිෂ්පාදකතුමාට කියනවා දාන කමෙන්ට්ස් වැඩිය සීරියස් ගන්න එපා කියලා අපේ දමිත් රයිට් නිෂ්පාදකතුමා මේ සියලු කමෙන්ට් කියවනවා හර්ෂණ ප්‍රභාත් ආදරෙන් මතක් කරන කොරියාවල ඉඳලා රෂ් බෝයි ඔයාව වාග්ය ඔයාව අනේ තරිඳු කියන්නකො මෙයාට මට කැමති වෙන්න කියලා මදුෂන් ඩාන්ස හලෝ ජය වේවා ජය වේවා ඉස් දට් යකෝන් මේක නියෝ චල් ඔරයිට් යස් සිංහලෙන් කතා කරන කරුණා කරලා ලහිරුණි හයි ඩාලින් ලහිරුණි වාවත් එකතු කර ගන්නවා ඉතින් ඔගලන්ට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න WhatsApp වලින් 0718 8983 83 83 WhatsApp number එක තියෙනවා. එහෙම නැත්නම් 0112 510 510 hotline එකට call එකක් දෙලා කැමති සිඳු ඉල්ලන්න පුළුවන් මේ පැයත් මං ඉන්නවා ඔයත් එක්ක. Right? එහෙමනම් TikTok live එක ගැනත් කියන්න ඕනේ. මේ වෙලාවේ ගොඩාක් කට්ටිය ඉන්නවා TikTok live එකේ ඉන්න. TikTok live එකේ. කෑවා. කෑවා. TikTok live එකේ ඉන්න කට්ටිය ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉස්සරුව අවිල්ලා ඉන්නවා. ඉස්සරුව ආවත් එකතු කරගෙන මේ පැයේ පළවෙනි සින්දු අහන්නයි ලැස්ති වෙන්නේ. හන්තානේ මුල් පාරේ. ඕ.

0: සමවන්න හවස 5යි විනාඩි 15යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: පෙරලිකාර සතුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
3: සුවබර අඟහරුවාදා
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට දහම් අමාවෙන් වන්දනීය වූ පුදවිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
9: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පොහෝදා සවස 6ට
1: ශාසන ප්‍රදීපය
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema ude 7ta The Welcome Show.
11: අනුග්‍රහය.
12: වාර්තා පිට වාර්තා කබුනේ කෝටි 8 NLB දනඩ තහනිය දොතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: වෙලාව හවස පහයි විනාඩි 30යි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස් ස්ටේනස්, සර්වේරෝ, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 0112 864 0212.
0: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ඉගෙනන සර්.
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
0: මොනම වෙලාවකත් ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕන, අපිට අපි ගැන දැනගන්න ප්‍රශ්න එන්න ඕන, අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනාට වඩා ඔව් ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
3: ඒක තමයි බාර. අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: අනේ සෝනා චුට්ට ගහන්නකෝ. දැන් වෙලාව හවස 5:44.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරූපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129780.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
2: Travel with Supreme
0: සතිය දවස් පහේම The Welcome Show අහන්න. රයිට් වෙලාව හවස 5:45 යන්නයි හදන්නේ. හෙළවෙන දීර්ඝ සතියන්තය ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු අද හවස 4ට හම්බෙමු. ඊගෙන්නක් සුබ රාත්‍රියක්. මං ආශි සුබ සතියන්තයක්.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසත ලොතරැයිෙන් රුපියල්

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
1: Number 20 Number 10

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.

0: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
1: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
0: ශාසන ප්‍රදීපය.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ගීතේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
6: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ with Nimesha The Welcome Show
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
6: ඔන්නම වෙලාවකට ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි. මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕනේ අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕනේ අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ, ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනාට වඩා, ඕ ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
9: ඒක තමයි බාර අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද
7: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show
10: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
11: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන් ගර්භණී මව්වරුන් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ගින්න නැ සර්.
8: සත්තර්මාපී වන්දනා පොසොන් පොහෝදා ධර්මදේශනය.
9: මීදු හාමුදුරු ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
8: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
11: The welcome show.
12: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana ganna thu patan ganna satiya dawas pahema udey hatata
11: the welcome show
3: anugrahaya
2: wartha pita wartha kabana koti 8 NLB danade tahane loturaiye rupiyal koti 13.98 ikma u dewanta supiritaya galaba dimin rathe sangwardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladigena obat kotipatiye kuwan
13: meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
14: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හැඩකාර
1: බදාදා.
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික තෝදන පෙරල.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. ලොව සුන්දරතම පාරාදීසේ.
6: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා. උදේම යමු සංචාරයක්.
5: Travel with Supreme.
6: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: මොනම වෙලාවකත් ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕන, අපිට අපි ගැන දැනගන්න ප්‍රශ්න එන්න ඕන, අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනාට වඩා ඔව් ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
11: ඒක තමයි බාර අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චර.
9: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show.
12: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ. අපි හැමෝගම ජීවිතයේ තියෙන හීන හැබෑ කරගන්න මේ සල්ලි කියන දේ අනිවාර්යෙන් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඉතින් සමහර දේවල් සල්ලි නැතුව හැබෑ කරගන්න හැකියාවක් තියෙනවා. සමහර දේවල් වලට අනිවාර්යෙන්ම සල්ලි කියන දේවල් ඕනේ. ඉතින් එකපාරටම සල්ලි අපි ළඟට එන්නේ නැහැනේ. නමුත් මෙන්න මේ කියන දේ තුළින් එකපාරටම ඔයාලා ළඟට සල්ලි ගන්න හැකියාවක් තියෙනවා. මේ කියන්න හදන්නේ ධන නිධානය ලොතරැය ගැන. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත්කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි කියන එක කියන්න ඕනේ. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ඔන්න ධන නිධානය ලොතරැය තුළින් හැකියාවක් ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට.
1: ඔව්, ඒ වගේම තමයි හසිත මතක් කරන්න ඕනේ දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි අලවිය තුළින් ඍජුවම අපේ රටේ එකබද්ධ අරමුදලට දායකත්වය සපයනෝය. කියන්නේ අපි නොදැනුවත්වම අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැන ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙනකම සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න කියන දේ මතක් කරනවා. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී අරගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියන දේ තමයි මේ විදිහට මතක් කරන්නේ. ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
4: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
4: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
3: FIFA World Cup 2026 තරඟ විස්තර.
5: මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු සැණකෙළි අද දිනේ පිටිය සලිත කළ සුවිශේෂී තරඟ මාලාවක තොරතුරු ගැන ඔබට කියන්නයි මේ සූදානම. මුලින්ම ඊකාණ්ඩයේ දෙසට අවධානය යොමු කිරීමේදී අලුයම 1:30ට පැවති තරඟයෙන් ප්‍රබල ජර්මනිය අන්ද මන්ද කරමින් ගෝල 2-1 ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරේ සමත් වුණා. එම කාණ්ඩයේම පැවතුණු අනෙක් සටනෙන් තේජාන්විත ජයක් සනිටුහන් කර ගැනීමට අයිවරි කෝස්ට් කණ්ඩායමට හැකි වුණේ පුරකාව කණ්ඩායම ගෝල 2-2 ලෙස පරාජය කරමින්. මේ අතර F කාණ්ඩයෙන් පිටියට පිවිසි ජපානය සහ ස්වීඩනය අතර පැවැත්වුණු වේගවත් සටන කණ්ඩායම් දෙකේම දක්ෂතා හමුවේ ගෝල 1-1 ලෙස සමතත්වයෙන් නිමාවට පත් වුණා. එම කාණ්ඩයේම ටියුනීසියාව අඩපණ කළ නෙදර්ලන්තය ගෝල 3-1 දැවැන්ත ජයක් අත්කරගත්තේ කැන්සාස් සිටි පිටියේදී. එමෙන්ම අද දිනේ වැඩිම අවධානයක් දිනාගත් අනෙක් සුවිශේෂී තරඟය වුණේ D කාණ්ඩයේ පැවති සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය සහ තුර්කිය අතර තරඟයයි. ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු එම තරඟයෙන් ගෝල 3-2 ලෙස තුර්කිය ජයග්‍රහණය ලබා ගත්තා. මේ අතර සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පැරගුවේ සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය කිසිදු ගෝලයක් වාර්තා නොවී අවසන් වුණා. හෙට, ඒ කියන්නේ ජූනි මාස 27 වැනි සෙනසුරාදා දිනයේදී තවත් තීරණාත්මක මහා සටන් 6ක්ම පවත්වනු ලබනවා. ඒ අනුව හෙට අලුයම 12:30 අයිකාණ්ඩය යටතේ ප්‍රබල නෝර්වේ සහ ප්‍රංශය බොස්ටන් හිදී ගැටෙන අතර එම වේලාවටම සෙනගාලය සහ ඉරාකය ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී තරඟවැදීමට සූදානම්. හෙට අලුයම 5:30 H කාණ්ඩයෙන් කැබෝ වර්ඩේ සහ සෞදි අරාබිය හූස්ටන් හිදී ගැටීමට නියමිත අතර එම කාණ්ඩයේම ප්‍රබල උරුගුවේ සහ ස්පාඤ්ඤය ගුවාඩල් රාජා ක්‍රීඩාංගණයේදී එකිනෙකා අභිමුඛා යාමට පිටියට පිවිසෙනවා. එමෙන්ම හෙට උදෑසන 8:30 G කාණ්ඩයේ උණුසුම උපරිම කරමින් ඊජිප්තුව සහ ඉරානය සියටල් හිදී සටන් වැදීමට නියමිතයි. එම වේලාවටම නව සීලන්තය සහ බෙල්ජියම වැන්කුවර් ක්‍රීඩාංගණයේදී කරට කර සටනකට සූදානමින් සිටිනවා.
4: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දැන් අපි ඒ කාලේ ඉඳන් බහලා තේරෙන හසිත ලොතරැයි ලොව රජ කිරුල කියපු ගමන් මහජන සම්පත කියලානේ.
1: අනිවාර්යෙන් දැන් අපි කාලාන්තරයක් තිස්සේ මේ කතාව අහනවානේ. ඉතින් දශක ගණනාවක් තිස්සේ ලොතරැයියක් මතක් කරන්න කිව්වොත් එහෙම අපි මතක් කරන්නේ ඉස්සල්ලාම මහජන සම්පත ලොතරැයිය.
0: අනිවාර්යෙන් විදින මහජන සම්පත ගැන කතා කරනකොට දැන් මේ වෙනකොට අපිට කතා කරන්න පුළුවන් තව සම්පතක් ඉන්නවා. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. ඉතින් උණු මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකයෙන් තෝරා ගන්න ලබනවා. ඉතින් ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිව ඔයාලට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක තෑගිත් අද සම්පත ලොතරැයිය හරහා ඔන්න දිනහ ගන්න අවස්ථාව තියෙනවා.
1: ඒ විතරක් නෙවෙයි අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4000ක මුදලක් ඔයාලට දිනා ගන්න පුළුවන්කම තියෙද්දී අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාලට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කරන්නේ නිතරම අද වියදමට ගැලපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිල දී ගන්න කියලා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ කාරණයත්. ජීවිතයේ සිහි නිර්වාසනාවේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම ඔයාලඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: සත්කර්මාපී වන්දනා පොසොන් පොහොදා ධර්මදේශනය.
7: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
0: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි දම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta
9: The welcome show.
2: අනුග්‍රහය.
11: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: චන්දෝනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බෑක් ටු බෑක් සින්දු අහන්න
6: Let's go
7: Every weekday at 4 p.m. Dimporto with Ashi Ali
8: Number 20 Number 10 Number
9: 5
8: Number 1
7: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
10: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
7: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
11: දහම් අමාවෙන් වන්දනීය වූ පුදු විමක රෞඩ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
1: මෙවර මට

0: අද ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
1: ශාසන ප්‍රදීපය The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
2: ඔන්නම වෙලාවකට ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි. මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕන අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕන අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ, ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනවාට වඩා, ඕ ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
3: ඒක තමයි බාර අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චර
1: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.3 දිවයින පුරා සිසාරා.
1: ඇත්තටම හසිත මේ හීන වෙන්න ඕනේ නෑනේ.
2: අනිවාර්යයෙන්ම ජීවිතේ වැඩි හරියක් හීන කියන දේවල් ජීවිතෙත් එක්කම මැකිලා යනවා. නමුත් හීන කියන දේවල් සබෑ කරගන්න ඕනි. අපි ඒ වෙනුවෙන් උත්සාහ කරන්න ඕනි.
1: අනිවාර්යයෙන්ම හීන කියන්නේ සබෑ කරගන්න ඕනම දේවල් වලට. මොකද මේ හීනයක් ඇතුළේනේ අපි අපේ හැමදේම ප්ලෑන් කරන්නේ හසිත. එතකොට ඉතින් අපි අපේ හීන ටික අනිවාර්යයෙන්ම හැබෑ කරගන්න ඕනේ. හැබැයි ඉතින් ඔය හීන හැබෑ කරගෙන යන ගමනේ අපිට මේ හරස් වෙන කෙනෙක් ඉන්නවා.
2: ඒ තමයි මුදල් කියන දේ නේ.
1: ඉතින් ඔන්න දැන් මුදල් හරස් වෙන්නේ නැති විදිහ වාසනාවක් ගැන ඔයාට කියන තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ වාසනාව ඔයාගේ ළඟ තියෙනවා නම් ඔයාට ඉතින් ඔයාගේ හීන ටික මෙහෙම කරනකොට අර පට ගාලා හැබෑ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ තමයි නිධානය. මේ එසේ නිධානයක් නෙමෙයි, ජාතික ලොතරැයි මණ්ඩලයේ දන්න නිධානය. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත දන්න නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි ධර්මයේ ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔන්න ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි කියන දේ මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටින් බිහි කරන දන නිධාන ලොතරැයි පත අලවිය තුලින් ඔන ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා.
2: ඒ විතරක් නෙවෙයි, දශක 6කට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම් මදින දන නිධානයේ ලොතරැයි පත් අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන සුවිශේෂී කාරණාව නිරන්තරයෙන් මතක් කරන්න ඕනි. ඉතින් තවත් බලින් එපා, දකින්න තැනින් බලන තැනින් දන නිධානය ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔයාටත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔන්න හිමි කර ගන්න. ජාතිය මහදන සම්පත දන නිධානය ඔන්න ආයත්මයි මතක් කරන්නේ වැඩියෙන් මිලදී ගන්න. කෝටිපති සිහිනය සැබෑ කරගන්න මතක් කරන්න ඕනේ මේ විශේෂ කාරණාවත්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම ඔයාලඟට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකලමු.
11: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: Supreme Radio. පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි. සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
8: The Welcome Show.
7: Anugrahaya.
10: Wartha pita wartha tabana koti 8 NLB tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dewanta supiritya galaba dimin rathe sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
11: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
7: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
13: ආ, කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
14: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
13: ආ, සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
15: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
8: සුප්‍රීම් මියුසික් සන්දේ.
15: ඉනිදා උදේ 9ට.
14: ගින්න නැන් සර්.
16: සත්තර්මාපී වන්දනා පොසොන් පොහෝදා ධර්මදේශනය.
17: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැපවුණා. එ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
16: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි දම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දියුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්තර්මාපේ වන්දනා
18: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධාන ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතේ වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතේට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ආ ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සත්තර්මාබේ වන්දනා පොසොන් පොහොදා ධර්මදේශනය.
1: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න. උන්වහන්සේ වෙහෙසුනා, කැප වුණා. ඒ සියලු කැපකිරීම් අතිශයින් සාර්ථකයි.
0: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය දර්ශනපති දිවුරුම්විල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන 7ට සුප්‍රීම් රේඩියෝ සත්ධර්මාභේ වන්දනා.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5 ma udey 7ta
5: the welcome show
4: anugrahaya
7: engineer ek vidiyata mudalata wada pramithiya mage wagakimak navina taakshanen apema ratedi 100% pirisidu billet walinma hadana nisai mama melwa rv 500 vishwasen nirdesha karanne
8: melwa ek lankave ek apima ek
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
4: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: ප්‍රීම් රේඩියෝ
1: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: ඔරු කියනවා ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ
2: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
4: Let's go
0: Every weekday at 4 PM in Porto with Ashi Ali
5: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ඔන්නම වෙලාවකට ආව අවතක් සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි. මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕන අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕන අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනවාට වඩා ඔව් ඉතින් මට ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැලයන් නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා.
9: ඒක තමයි බාර අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. දහම් අමාවෙන් වන්දනීය වූ පුදු විමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
10: මෙවර මඩ පාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
0: ශාසන ප්‍රදීපය 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89 ituna Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Korea Ituna Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ කොළොඹෙන් බලේ කොතන ඇහේ

89.1 89.3 Supreme Radio.

Asuna viai ekran, asuna viai tunne. Supreme Radio.